89.1 සුප්‍රීම් රේඩියෝ.

සුබම සුබූ දෑසනක් පුංචි යාලුවන්ට ඔන්න අදත් ඇවිල තියෙන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අරගෙන. මන් දන්නව හැම දෑමුදේ හයට ඔයා මාව අහන්න එනවා කියලා. එහෙනම් ඉතින් අදත් ඔයාට දැනගන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල තියෙන්නේ. උදේ 7 වෙනකන් දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. එහෙනම් ඉතින් මේ පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: කරුණාව වේදමත් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑක්කයි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා.
6: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
8: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
9: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
8: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
7: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
9: ඉංගෙන්නම් සර්.
10: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: Supreme Radio.
1: සුපරීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තෝ අපිට ඒගොල්ලන්ගේ දක්ෂතාව එවනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0718-893-8383 කියන අපේ වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ දක්ෂතාවයක් කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන් නම්, සින්දුවක් කියන්න පුළුවන් නම්, සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: මගේ නම සනුල්ල. මගේ පාසල මිනු කඩවල රණසිංහ ප්‍රාථමික විදුහල. දවසක් වතුර වැටලා හිටිය මීයකුට ගොඩටින්න වලස් පෙටිය උදව් කළා. කවදාහරි මමත් ඔයාට උදව් කරන්නම්, මීයා කිව්වා. කැලේ ඇවිදිනකොට වලස් පෙටිය දවසක් උගලකට අහු වුණා. මේ පෙන්චමේ අනතුරු දැක්කා. මේ පෙටිය ඉක්මනට ගිහින් උගලේ ලණුව කපා දැම්මා. මීයාගේ උදව්ව නිසා වලස් පෙන්ච බේරුණා. අන්න එහාට පිහිටවීම හොඳ ගතිගුණයක්.
1: හරිම ලස්සනයි. චූටි ළමයි දක්ෂයි කියන කතාව නම් හරියටම හරි. ඒ විතරක් නෙවෙයි, චිත්‍ර අඳින්න පුළුවන්, නිර්මාණ කරන්න පුළුවන් චූටි පොඩිත්තුත් අපි වහන් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ පොඩිත්තන්ටත් අවස්ථාවක් දෙන්න තමයි සුප්‍රීම් රේඩියෝ අපි හදන්නේ. ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන ලිපිණයට ඔයාගේ නිර්මාණයක් හරි චිත්‍රයක් හරි අපිට එවන්න. මං ආපෝසරයක් අපේ ලිපිණ මතක් කරන්න. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4.

0: එම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 උදේ 10ට. Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිංසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකම්බදලි ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
6: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
5: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනව වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දී එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
6: රිදෙනවා.
5: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
0: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
3: The welcome show. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.
7: අපි වහගෙන ඉන්න පුංචි පොඩිත්ත දන්නවද? ජපානි කියන්නේ හරිම ලස්සන රටක්. යන්න ආස හිතෙන රටක්. චූටි පොඩිත්තොත් ලොකු වෙලා කවදා හරි ජපානෙ යන්න. ගිහින් බලන්න එහේ ලස්සන. ඉතින් අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට පුළුවන් ජපන් භාෂාව අපෙන් ඉගෙන ගන්න. ඒ විතරක් නෙවෙයි. අපි ඉංග්‍රීසි භාෂාවත් චූටි පොඩිත්තන්ට කියලා දෙනවා. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි කොහොමද ජපන් භාෂාව වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් කියන්නේ කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
8: C for cat and C for cup. K k k.
0: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. බාල සහෝදරිය.
9: ඉමෝතෝ. Younger sister.
0: සීයා.
9: ඔජීචන්. Grandfather.
0: අච්චි.
9: ඔබාචන්. Grandmother.
0: ස්වාමි පුරුෂයා.
9: ඔත්තෝ. Husband.
0: බිරිඳ.
9: සුමා. Wife.

0: Supreme Radio. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema ude hatata the welcome show
3: anugrahaya
4: wartha pita wartha kabani koti yate nlv tanade tahane lutrayye rupiyal koti 139 ata ikma u dawanta supiritaya galaba dimin rate sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani tahane biladigena obat koti patiye kuwanna
5: meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3 Supreme Radio.

0: Supreme Radio.
1: වෙලාවත් ගත වෙලා ගිහිල්ලා තියෙන්නේ. අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන වැඩසටහන නිමා කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ වැඩත් කරන්න, සෙල්ලනුත් කරන්න. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය
3: ඉන්න

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: උදේහතයි මිනරේ නවයයි දැන් වෙලාව සුබදැසනක් හැමෝටම සුබදැසනක් චාමරයි බොහෝ වේවා.
1: ආයි බොහෝ වේවා නිපු. සුබ දවසක් සුබ උදෑසනක්.
0: ඔව්. අද උදේ පාන්දරම වැඩට ආය මම කාව ආරන්න දන්නවද ශාමර? මං ආයේ වැස්ස අරගෙන.
1: වැස්ස අරගෙන අපිත් වැස්ස අරගෙන තමයි ආවේ.
0: ගොඩක් අය වැස්ස අරන් ආවේ. හැබැයි මම කල්පනා කරේ දැන් අපි සාමාන්‍යයෙන් මේ අපි හිතමුකෝ රත්මලාණි දැන් අම්බේ ආව කියලා වැල්ලවතර වගේ වෙනකන් ඒ වෙනකන් හොඳටම වැහැලා. වැල්ලවත්තේ මෙහාට වැහැලා නැහැ. ඊට පස්සේ ආපෝ කියන්නේ පොඩි කොටසකට. ඊට පස්සේ ආපෝ බම්බලපිටිය පටන් ගන්න තැන ඉඳන් චුට්ටක් විතර වැහැලා තියෙනවා. මාර වැහැස්සක් වහින්නේ කොහිට කොහොම වහිනවද කියලා හිතා ගන්න බෑ.
1: දැන් අර කලාපණුවත් නෙමෙයි වහින්නේ.
0: නේකනි.
1: ගෙදරින් ගෙදරට වහින්නේ.
0: සමහරක් කාලාට එක ඒ කියන්නේ අපිට මේ මෙහා පැත්ත පැන ගන්න බැරුව ඉන්න වෙලාවල් තියෙනවානේ චාමර. පාර පරිදි.
1: ගොඩක් වෙලා තියෙන දැන් ඉස්සරහට අපි වහිනවා කියලා දැන් කිව්වහම කෙනෙකුට ඒක පිළිගන්නවනේ. දැන් මිත්‍රයෙකුටවත් කියන්න බෑ වහිනවා කියලා.
0: ඔව්. මීට වහින්නේ.
1: එකම ගමේ ඉන්නකොට තුන් හතර විදිහකට වහින්නේ නේද?
0: ඉතින් මේකට වහින්නේ නැහැ නේ කියලා කියන. අතට අපිට ඉතින් වීඩියෝ කෝල් කරලා කරන් පෙන්නන්න තමයි තියෙන්නේ.
1: දේශගුණික විපර්යාස කියන එක අපි කාලෙකට කලින් ඇහුවනේ ඉතින් නේද? ඔය වෙන්නේ ලොකු වැඩපිළිවෙලක් කරන්නත් ගියා. හැබැයි දැන් අපිට තේරෙනවා දේශගුණික විපර්යාස සිද්ධ වෙලා තියෙන කියලා නේ. ඉතින් ඒවට සූදානම් වෙන්න වෙනවා. අපිට සමහර තැන් මිස් වුණා. අපේ රාජ්‍ය අංශයෙන් ගොඩක් තැන් නේද?
0: ඔව්. දැන් චාමර සමහරක් වෙලාවට අපිට මේ දේශගුණික විපර්යාස කොහොම හරි හිතමුකෝ ඒක ඒ දේවල් අපිට 100%ක්ම සමනය කරන්න බෑ කියලා අපි මේ දේවල් වලට අපි මිනිස්සු විදියට
1: සූදානම් වෙන එක තමයි තියෙන්නේ නේද?
0: සූදානම් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් කාලගුණික විපර්යාස වෙනකොට එහෙම දේවල් වෙනවා. එතකොට හිතන්නකෝ මිනිස්සු විපර්යාස වෙනකොට අපි කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. මිනිසුන්ගේ ජීවිතවල විපර්යාස වෙනකොට අපිට තේරෙන්නේවත් නැහැ මේ මනුස්සය පෙරලා ඉන්න හදාන්නේ මොන පැත්තටද කියලා. ඉතින් ඒ නිසා අපි වැඩ කරන්නේ විපර්යාස හැමතිස්සෙම මොළවල වෙන මිනිස්සුත් එක්ක. ඒ නිසා මේ කතා කරන අපෙත් එහෙම තමයි. කතා කරන අපෙත් සමහරක් වෙලාවට මොළේ එක එක විපර්යාස වැඩ කරන්න පටන්
1: ගන්නවා.
0: ඉතින් ඒ නිසා හැම මනුස්සෙක් එක්කම අපි අනිවාර්යයෙන්ම පරිස්සමෙන් වැඩ ටික කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් අපේ මේ ගමනේ අපිට එපා වෙලා තමයි යන්න වෙන්නේ. මොකද අපිට එපා කරන්න බලාගෙන මිනිස්සු ගොඩක් ඉන්නවානේ චාමර. ඉතින් මේ මිනිස්සු ගොඩ මැද්දේ අපිට අර විපර්යාස නිසා එපා වෙන්නේ නැතුව අපි ඔළුව කෙලින් තියාගෙන අපි යන්න ඕනේ. ඉතින් එහෙම දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔයාට ඔයාගේ ජීවිතේ මොන විපර්යාස තියෙන මිනිස්සු හම්බුණත් ඔයාගේ ජීවිතය ඇතුලේ මොන විපර්යාස වුණත් ඒක එළියට පෙන්නන්න නැතුව ඔයා හොඳ මනුස්සෙක් නම් ඒ කියන්නේ අපි හැමෝම හොඳයිනේ චාමර. අපි නරක වෙන්නේ අපිට සමහරක් වෙලාවට මිනිස්සුන්ගෙන් වෙන ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්, තාඩන පීඩන නිසා වෙන්න පුළුවන්, අපිට නැති දේවල් නිසා වෙන්න පුළුවන්. ඉතින් එහෙමනේ අපි නරක වෙන්නේ. ඉතින් නරක මිනිස්සෙක් වෙන්න නැතුව හොඳ මිනිස්සෙක් වෙන ගමන් අපි අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ.
1: අනිවාර්යයෙන්. ඉතින් ජාතික ලොතරැයි මඬු ලපිත් එක වෙනද වගේම ඉන්නවා. ඔබේ ජීවිතේ සිහිනයට වාසනාව ආශිර්වාද අරන් එනවා. මේ විතරක් නෙවෙයි අපිත් එක්ක ඉන්නවා මෙල්ඩෝල්. මේ දවස්වල ඉතින් විශේෂයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ නැති කෙනෙක් නැති තරම්.
0: හරි.
1: මෙල්ඩෝල් මේ ගමන අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි
0: මෙල්වා RB500 ඉන්නවා අපිත් එක්ක. මේ ගමන යන එකතු වෙලා විශ්වසනීය බැඳීමක් වාගේ ගෙදර පරිස්සමට හදා ගන්න නම් අනිවාර්යයෙන්ම මෙල්වා එක වාට එකතු වෙන්න වෙනවම තමයි.
1: අදත් ඉතින් ප්‍රදේශ කිහිපයකට පස්වරු දෙකෙන් පමණ පසු වැසි ඇති වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. වැඩිදුර තොරු දුරක් නම් කියලා නැහැ. උදෑසන කාලේ වැසි තියෙනවා කියලා කියලා නැහැ.
0: අන්න වැරදීනේ. අන්න වැරදී. හරිද අපි කිව්වා උදේ වැස තිබ්බා. ඔයාලට අද එඩිට් කරන්න අමතක වෙලා උඩ ගෑල්ලා අද උදේත් වහිනවා කියලා.
1: හැබැයි මස්නාහිර සබරගමු සහ වයඹ පළාත් වල ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක වල වැසිවර කීපයක් ඇති වෙනවා කියවට වෙලාව කියලා
0: නැහැ. ආ වෙලාව කියලා නැහැ. ඒවට ඉතින් හෙඩ්ලයින් එකේ තියෙන්නේ සවස දෙකෙන් පස්සෙ ගිගුරුම් සහිත වැසි කියලානේ. ආ සමහර කෙනෙක් ගිගුරුම් සහිත වැසි උදේ නැතුව ඇති චාමර.
1: උදේ ඇතරම ගිගුරුම් සහිතුත් නැහැනේ.
0: එහෙම තිබ්බේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හරම දාන්නේ නැති. අපිත් ඉතින් නේද වැරදි තැනින්ම ගන්නවා. හා ඒගොල්ලෝ වැරදි නේ අපි වැරදි.
1: එහෙනම් ඉතින් ජය වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් උදේ 10 වෙනකන් අපි දෙන්නේ ඉන්නවා මේ පැත්තේ. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. ජය වේවා මං චාමර.
0: මම නිපුනිකා.

0: 89.3
1: Supreme Radio
2: කරුණාව වේදමක් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑක්කයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල් සාගම්පල මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
5: ආ ගොඩ වෙන්න ගොඩ වෙන්න ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
6: පිටරට උදවිය මයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
5: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: திருடு கட்டுற அடிக்கணும்.
1: උදහාතයි විනාඩි 23යි දැන් වෙලාව. නිහඬතාවෙන් පෙනියන්නේ ඔබ යම්කිසි බාර ධූර කාර්යතාවයක් ඔළුවේ තබාගෙන සිටින බවයි.
2: මම මේ මදුරුවක් ගැන කතා කර කර බලබල හිටි.
1: මට හිතුණා ඩෙංගු ගැන කියලා.
2: දෙන්නෙක් අතර තරංගයක් තියෙනවා කියලා තමයි කියන්නේ නේද?
1: දෙන්නෙක් අතර කියන්නේ.
2: ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙන්නේ ප්‍රධාන වශයෙන් මදුරු වර්ග දෙකකින් කියලා තියෙනවානේ.
1: ඔව් ඔව්.
2: එතකොට මේ දෙන්නක ගැන තමයි මම මේ බලබල හිටියේ.
1: හා.
2: එක්කෙනෙක් තමයි මේ ඊඩිස් ඊජිප්ටයි.
1: ඔව්.
2: ඉතුරු එක්කෙනා ඊඩිස් ඇල්බොපික්ටර්ස්.
1: ඔව්.
2: දිවත් හිර වෙනවා සමහර නම් නැයි දන්න ඕනම් දන්න නේද?
1: එයාගම. සමා වෙන්න.
2: ටොමී රැසි වගේ මොකක් හරි දාන්න පුළුවන් නෝ නේද?
1: බෑනේ ඉතින් නේද? ඒකට විද්‍යාත්මක නාමෙ තියෙන්න බෑ සමහර පොඩ්ඩක් කියව ගන්න අමාරු විදිහට. හැම තැනකම විද්‍යාත්මක නාමෙ තියෙන කියව ගන්න අමාරු විදිහට නේද සමහර.
2: ඉතින් ඒකත් විද්‍යාත්මක නාමෙ නම් තියෙන උනාට කිසිම හිත අපපොන්න නැතුව විදින එකනේ වැඩේ නේද? කොහොම හරි මේ විශේෂ දෙකෙන් පමණක් තමයි මේ ඩෙංගු හැදෙනවා කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකක කියන්නේ. ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන ප්‍රධාන වාහකය වෙන්නේ මේ දෙන්න අතරින් ඊඩිස් ඊජිප්ටයි කියලා තමයි කියලා තියෙන්නේ.
1: ඔව්.
2: හරි. එතකොට ඊඩිස් ඊජිප්ටයි මදුරු විශේෂයට දෂ්ට කිරීමේ ආවේණිකත්වයක් තියෙනවා කියලා තියෙනවා. එහි එය බහුවාර්ය භෝජන ලෙස තමයි හඳුන්වන්නේ. මාදානේ මේ වචන.
1: ඒ කියන්නේ මේ මදුරු විශේෂයේ මේ වර්ධනයක් මේ වෙනම නිරීක්ෂණය වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ චාම්බර නේද?
2: ඔව්. දැන් ඊට තව කියනවා දැන් සාමාන්‍යයෙන් ගැහණු මදුරෙකු තම ජීවන චක්‍රය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා එක්කායකගේ රුධිරයේ උරාබණු ලැබුවද ඊඩිස් ඊජිප්ටයි මදුරුවාගේ තත්ත්වය ඊට වඩා වෙනස්ලු.
1: වෙනස්.
2: ඔව්. ඒ වෙනස තමයි කුඩා මිනිස් කණ්ඩායමක් ගැවසෙන ප්‍රදේශයකදී තමන්ට අවශ්‍ය රුධිර වේල සම්පූර්ණ කර ගැනීම සඳහා කෙටි කාලයක් ඇතුළත පුද්ගලයන් කිහිප දෙනෙකුගේ රුධිරේ උරාබොන්න මේ මදුරුවාට පුළුවන්කමක් තියෙනවා.
1: කොටියම කන්නේ වෙයිනේ ඉතින්.
2: අහුවෙනවා නම් කොටියකයි. කොටියර බේරෙන්නත් බැරි ඉන්න මදුරුවන්ගෙන් නේද? මෙම සුවිශේෂී හැසිරීම හේතුවෙන් තමයි මේ ඩෙංගු මේ තරම් ව්‍යාප්ත වෙනවා කියලා තියෙන්නේ මේ මදුරුවගෙන්. මොකද පුද්ගලයන් කිහිප දෙනෙකු එකවර දෂ්ට කරලා ලේබොන්න මෙයාට හැකියාව තියෙනවා. සහ මෙයාගේ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ මේ විදිහ කියලා තමයි තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න කියලා තමයි තින් කියලා තියෙන්නේ නේද?
1: අනික පොඩි දරුවන්ට විශේෂයෙන්ම දැන් තියෙනවා පැංගිරි ආශ්‍රිත නිෂ්පාදන. ඒව දරුවන්ගේ හැමත හානියක් වෙන්නේ නැත්නම් ඒව සාමාන්‍යයෙන් ප්‍රමිතිගත නම් ඔබ අනිවාර්යයෙන්ම දරුවන්ට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ගෙදර පුළුවන් තරම් වේපරයිස් එකක්. එහෙම නැත්නම් අපි දන්නවා මදුරු තලාකොළ තියෙනවා. එතකොට පොල්ලෙලි වලින් දුමක් ගහන්න පුළුවන්. ඒවට බඩ දරා ගන්න අමාරුයි. ඔය වගේ දේවල් ටික අල්ලලා වේලාසරින්ම ගේ ඇතුළින් මදුරු ටික අයින් කරලා යවන්න. මොකද අපිට රැට දැන් නිින්ද ගියාට පස්සේ මදුරුව කනවද නැද්ද කියලා දැන් සවස් කාලේ තමයි ගොඩක් කරාවට ඔය ඩෙංගු මදුරුන්ගේ හැසිරීම තියෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් උදැසන කාලේ. හැබැයි ඉතින් දැන් තියෙන ඩෙංගු මදුරු මුළු රෑම ඉන්නවද කොච්චාමර කොහොමරි මදුරු මදුරු මදුරු.
2: ඊඩිස් ඊජිප්ටයි. අපි ඔයාලට කියන්නේ නේද? පරිස්සම් වල ඉන්න කියලා.
1: ඔව් ඈ අහුනොත් එහෙම.
2: අහුනොත් එයාට අහුව අපි අහුනොත් අපි රෝහලේ. පුළුවන් තරම් පරිපිරිසුදු කරගන්න තමයි තියෙන්නේ අපට වටපිටාව නේද?
1: ඔව් ඒ කියන්නේ අපි කාර්යබහුලයි කියලා අපි දන්නවා. හැමෝම දන්නවා අපිට මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අපිට අමාරුයි කියලා දන්නවා. හැබැයි මේ වෙලාවේ අපි ඉතින් කාලබීලා ඉන්න ජීවත් වෙලා ඉන්න පැයිනේ. සල්ලි හොයන ජීවත් වෙලා ඉන්න පැයිනේ. ඉතින් ඒ නිසා මේ වටපිටාව හොඳට පිරිසුදු කරගන්න පුළුවන් නම් එක දවසක් දාගෙන දැන් සෙන්ස්රාදිත දවස් දෙක යනවා. පුළුවන් නම් ඊට කලින් මන්නම් කියන්නේ අස් කරගන්න. හැබැයි ඊට කලින් වට අස් කරගන්න අමාරුයි නම් පොඩ්ඩක් පොඩ්ඩක් පේන තැන් වල වතුර එහෙම මේ රැඳෙන තැන් තියෙනවා. ඒ ඔක්කොම අයින් කරලා දාන්න වෙලාව හම්බ වෙන වෙලාවල් වලට. එහෙම නැත්නම් සෙන්සුරාදිලි දාගෙන මුළු ගෙදරම අස් කරලා දාන්න. ඒක තමයි හොඳම දේ වෙන්නේ.
2: මදුරුවන් බෝ වෙන්න පුළුවන් දැන් නේද? ගොඩක් අපි හිතන්නේ ස්වභාවික දේ වගේ හැදෙන්නේ නැහැ කියලා.
1: ඔව්.
2: හැබැයි කෙහෙල් කොටු තියෙනවා නම් නේද? ඒ වගේ අර කෙහෙල් ගස් වල අතු වැටෙන්න පුළුවන්. ඒ වගේ වතුර එකතු වෙන්න පුළුවන් නේද?
1: ඔව්.
2: ඒ වගේ ස්වභාවික දේවල් වලිනුත් ඒක වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට වඩා ඔබ දන්නවා ඇති. ඒවා සලකිලිමත් වෙලා ඉතින් පුළුවන් තරම් මේ ඊඩිස් කෙන් බේරෙන්න බලමු අපි නේද?
1: පරිස්සම් වෙන්න ඕනේ. දැන් ඒ අතර ශාමර මතක් කරන දේවල් ටිකුත් තියෙනවා. මොකද ඉතින් අපිට මේ ඔය වගේ වසංගතම අරන්ගෙන ආයි විතරක් නෙමෙයිනේ ශාමර. අපිට හොඳ දේවල් අරන්ගෙන කට්ටියත් ඉන්නවනේ. ඉතින් ඒ නිසා එයා වසංගතයක් වෙන්නේ නැහැ කවදාවත් අපිට. එයා අපිට වසන්තයක් තමයි වෙන්නේ. ඉතින් මේ මතක් කරන ලෑස් වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ජාතික ලොතරැයි මණ්ඩලය අපිට හැමදාම අපේ ජීවිතේ වසන්ත කාලය අරන්ගෙන බය වෙන්න කිසිම දෙයක් නැහැ. අද සම්පතත් ලෑස්ති අපිට වසන්තය අරන්ගෙන්න්න මහජන සම්පත දෙනවාරෙන් තෝරා ගන්නලද ඉංග්‍රිස් අක්ෂරය සහ අවසානං හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහයකෙන් තෝරා ගන්න ඉංග්‍රිස් අක්ෂරය සහ අවසානං හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසානං හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් මතක තියාගන්න අද වියදමට අද සම්පත තමයි අපිට තියෙන ලොකුම සම්පත. හරි, මේ වාසනාව අනිවාර්යෙන් ඔයාගේ කරගන්න ඕනේ ඔයා. ඒ වගේම තමයි ඉතින් ඊට පස්සේ මතක් කරන්න ඕනි මෙල්වා GI පයිප් ගැන. මෙල්වා කියන්නේ ඉතින් දශක දෙකක විශ්වාසයක් තියෙන සමාන නාමයක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් විශ්වාසයෙන් ගන්න ඔයා. හරි,
1: ඒ විතරක් නෙමෙයි, ඔයාට මතක් කරන්න ඕනි ඔයාට බහන්ඩ අඩු මුදලකට ලබා ගන්න හොඳම තැනක් ගැන තමයි කසාගල ග්‍රීන් සුපර්. මේ දවස්වල හැමෝම එනවා චාමර, එදිනදා තියෙන වියදම් ටික අඩු කරගන්න තැනක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න. අනික සමහර කට්ටිය ඉන්නවානේ චාමර, මේ දැන් කෑම උයන කට්ටිය, සමහර අය සුළු පරිමාණයක් කරනවානේ තමන්ගේ හැටියට. ඔය කෑම උයලා එක්කෝ ගාමන්ට්ස් වල දෙනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතින් කැම්පස් ඉස්සරහ තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. දැන් ඒ වගේ කරනවානේ. ඒගොල්ලෝ ගොඩක් කලාවට චාමර මේ අඩු මුදලකට තමයි කෑම ටික දෙන්න බලන්නේ. මොකද ඒගොල්ලෝ දන්නවා එහෙම කරොත් එහෙම රහ කෑමක් දුන්නොත් අඩු ගානකට එයාලට ඒකේ ප්‍රමිතිය තියාගෙනම ගානට සල්ලිත් ගන්න පුළුවන් කියන එක දන්නවා. ඉතින් ඔයා එහෙම හිතනවා නම් දැන් ඔයාට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ටිකක් අඩුවට හම්බෙනවා නම් හොඳයිනේ. අන්න ඒකට තමයි කසාගල ග්‍රීන් සුපර් තියෙන්නේ. කසාගල ග්‍රීන් සුපර් එකට යන්න ඔයාට අවශ්‍ය කරන සීනි පිටි පරිප්පු මේ ඔක්කොම අඩු ගානකට ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් කසාගල සමූහ ව්‍යාපාරෙන් ඔයාලට මේ හැමදේම අඩු මුලට ගන්න පුළුවන් වගේම තමයි ප්‍රමිතිය ගැන බය වෙන්න දෙයක් නැහැ. ප්‍රමිතිය ඉතාම උසස් තත්ත්වයේ තියෙනවා. මොකද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආහාර ද්‍රව්‍ය මෙයලා ඍජුවම තමයි ආනයනය කරන්නේ. එනිසා ඔබේ ව්‍යාපාරය වෙන්න පුළුවන් ඔබට අවශ්‍ය දේ තොග විදියට ගන්න. ඉතින් හොඳම තැනක් තමයි ඒ වගේම සිල්ලර විදියටත් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. නවතම සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම විඳගන්න යන්න කසාගල ග්‍රීන් සුපර් එකට. මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පොල කියන ළඟම ශාඛානුවට යන්න. තව ශාඛාවන් ලහි ලහියේ ඔබේ නගරේ ආරම්භ වෙමින් තමයි තියෙන්නේ.
1: මං ගිහලා මෙල්ඩෝල් දෙකක් බීලා එන්නද?
2: බීලෙන්න බීලෙන්න.
1: එහෙම නැත්තම් ආද වැඩේ හරියන්නේ නැහැ වගේ. මට තේරෙන ආකාරයට මට ලොකු නිවාඩුවක් ගන්න වෙනවා.
2: ඉතින් මේ නෑ එහෙමනම් ඕනේ නෑ මෙල්ඩෝල් බිහම ඉක්මනට අඩු වෙනවා.
1: එහෙම.
2: මොකද උණ කැස්ස සම්ප්‍රතික්ෂාව ඔය ඇඟපත වේදනාව ඉක්මනට නැති කර ගන්න පුළුවන් මෙල්ඩෝල් එකත් එක්ක. පැරසිටමොල් විශේෂයක්නේ. වාට ඒක නිසා තමයි හැම වෙලෙම කියන්නේ ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව කාඩ් එකක් තියාගන්න.
1: අපේ වත්සලයි අනන්තයලන තියෙන්නේ. මොකද අපේ කට්ටිය නිකන් ඌ කියපු ගමන් තංගල දෙනවා.
2: ලය රෝහල වගේ
1: වසලයන්ක හුණොත් උන්න ගන්න වගේ කියන්න ඕනේ නැට අගල් වසලයි ආමෙන් කියලා දෙනවා. එතනින් ඉහන කතාවක් නෑ. වසලයිගේ නිවාඩු இல்லන්නේ ඔක්කොම කාට ළඟරම දෙනවා වසලයි. ඒ නිසා යාගම තියෙනවා අපේ මෙල්ඩෝ. අපි ඔෆිස් එකේ බාර දීලා තියෙන වසලයියට වසලයි අපිට ඇවිල්ලා දෙනවා.
2: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි.
1: ඔව්, අපේ ඔක්කොටම ඉන්නේ කොහොමද වසලයි එන අපේ වසලයි තමයි ඔක්කොටම එක එක මේ කියන්නේ කාණ්ඩ කාණ්ඩ මේ බාර අරමුදල වගේ යා තමයි ඉන්නේ
2: ඔක්කොම. හරි, එහෙනම් ඉතින් අපි කෙටි විරාමයක් ලබාගෙන තමයි සූදානම් වෙන්නේ. පත්තර විස්තරවල තියෙන තොරතුරු අපි කතා කරමු. දිගටම එනං එකතු වෙලා ඉන්න සුප්‍රීම් රේඩියෝ සමග උදෑසන 7:30යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියලා GI box bar.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්න.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි දැනි දැනෙනවා.
9: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට
10: අනුග්‍රහය
11: එන්න

עושים מביא העיתון. עושים מביא העיתון. סופרים רדיו.

0: හරි ඉතින් අල්ලපු ගෙදර වෙන දේ දන්නේ නැතුනාට කමක් නෑ, ලෝක වෙන දේවල් ටික අපි දැනන් තියාගන්න එපානේ චාමර. ලංකාවේ වෙන දේවල් ටික දැනන් තියාගන්න.
1: අල්ලපු ගෙදර දේවල් දැනගන්න ඕනේ නෑ කොහොමද? මොකද්ද?
0: ඒ සමහර අය කියනවනේ අපිට, අපි සමහර අය අපිට බනින්නේ ඔයා ඉතින් අඩුමතරමේ අල්ලපු ගෙදර දේවල් දන්නේ නෑනේ කියලා. එතමුත් ඒ ගෙදර දේ ඕනේ නෑනේ අපිට. අපිට
1: දැනගන්න වැඩේ නේද?
0: ඔව් මෙතන හරි වැඩි අපි මේ අල්ලපු ගෙදර දැනගත්තා කියලා. අයුණට අපි පත්තරේ විස්තර දැන් බලන්න යන්න ඕනේ. මොකද අපි ලංකාවේ
1: ගොඩින් ඇහුනොත් ඉතින් අහගෙන ඉන්නවා. ඒක වෙලයි නේද?
0: පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඒ කියන්නේ සද්දේක පාටම නිකන් හිමි රිනාගේක තිබිලා ධනාගේකට වැඩි වෙදි පොඩ්ඩක් ඒක
1: පොඩ්ඩක් ඕෆ් කරලා අහගෙන ඉන්නවා.
0: ඒක වෙනයි.
1: කේලම් කේලම් මහන්න නෙවෙයිනේ.
0: නෑ පොඩ්ඩේ ඒක රසවින්දනේ
1: වෙලා.
0: ඕ පොඩ්ඩක් ඒ වෙලාවේ.
1: ඕබදූප හොයන්න නෙවෙයි.
0: නෑ නෑ ඒ වෙලාවේ වින්දනේ ලබා ගන්න විතරයි.
1: තියෙන අසල්වාසියාට ප්‍රේම කරන්න කියලා කියලා තියෙන නේද?
0: ඒකනේ නිකන් හරි නේ. උතන සද්දේ අඩු වුණොත් පොඩ්ඩක් ගිහින් බලලක වෙනයි. සද්දේ වැඩි වෙලා එක දිගටම තියෙනවා නම් එතකොට කමන්නේ අපි දන්නවා තාම මේ හතින් ඉන්නවා කියලා.
1: ඔව්. රණ්ඩුවකේ මැහුන් නැත්තා නිකන් කෑවේ නෑ වගේ නේද? අපි යම් පත්‍රවල විස්තර බලන්න. ලංකාදීප පුවත්පත වාර්තා කරනවා අද දවසේදී ප්‍රධාන පුවත් සිරස්තල කීපයක්. ඩෙංගු වසංගතයක් වෙලා රෝගීහු 42807ක් මරණ 27ක් වැඩිම බස්නාහිරින් කියලා තමයි වාර්තා කරලා
0: තියෙන්නේ.
1: යෝෂිතට අප විදේශ ගමන් තහනම් නාවික හමුදාපති සුදුසුකම් වෙනස් කර යෝෂිත බඳවාගෙන.
0: සුදුසුකම් වෙනස් කළා නේද? අපිට රස්සාව දෙන්න ගියොත් තමයි ඉතින් ප්‍රශ්න 1000ක් විතර.
1: අපි ඉතින් සමහර අය ගෙන්න ගන්න ව්‍යවස්ථාව සංශෝධනය කරපු රටක් නෙමේක ඉතින් නේද? හමුදාවට යන්නත් කලින් එංගලන්තයේ පුහුණුවකටත් නම් කරලා අල්ලස් කොමිසම් මුසාවියට කියයි. නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ විධායකංශයේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් බඳවා ගැනීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ නැවැත්තාගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැළපෙන අන්දමට පුවත්පත් දැන්වීම පළ කර ඔහු නාවික හමුදාවට බඳවාගෙන තැයි අල්ලස් කොමිසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට කියලා තියෙනවා කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: ඉතින් එහෙම වැරදිත් වෙලා තියෙනවා ඉතින් නේ. බඳවාගෙන තියෙන ඉතින් සුදුසුකම් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඉන්පසුව වාර්තා කරලා තියෙනවා ලංකාදීපය ගෝඨාගේ පෙත්සම් විභාගයෙන් අභියාචන අධිකරණ විනිසුරු ප්‍රියන්ත ඉවත් වෙයි කියලා, ඉරාන තෙල් නැව් තුනක් ඇමරිකා නාවික හමුදා බහරෙන් යයි කියලා තේ අතරතුරේ වාර්තා කරනවා, බොරතෙල් බැරලය ඩොලර් 75ට බසී කියලා තියෙනවා.
0: ඒත් ඉතින් අපේ තෙල් දැම්ම අඩු කරන්නේ නැහැ කියලා කියලා තියෙනවා.
1: අපි නම් අඩු කරයි නේද? බින්දුර අඩු කරත් අඩු කරන්නේ නැහැ නේද?
0: කරන්නේ නැහැ. අපිට අඩු ගන්න අමාරුයි. මොකද අපි ලොකු ගාණක් ගෙනාලා මේ ගෙනාපු
1: තෙල් ටික තියෙන්නේ. එහෙම දෙන්න බෑ ඉතින්.
0: එහෙම මේ ඔයාලා කිනි කිනුලාට එහෙම තෙල් අඩු ගන්න බෑ. හරිද?
1: මාරු ගිනවත් දන්නේ අපරාධී යුද්ධය වරුනේ කියලා නේද නේ?
0: ඔව් ඉතින්
1: එහෙම කියනවා. එතනින් අපි යමු දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න. දිවයින පුවත්පතේත් වාර්තා කරන ප්‍රධාන සුවස්ත සිරස්තල යතර තුරේ ඉහෙලිම වාර්තා කරලා තියෙනවා. පිටිතා වැදගත් කාරණාවක් නේද?
0: දිනමින පොත්පත වාර්තා කරනවා රටවිරුවන්ගෙන් මැයි මාසයේදී ඩොලර් මිලියන 847ක් කියලා. ප්‍රේක්ෂකවල වාර්තාගත වර්ධනයක් කියලා තමයි දිනමින පොත්පත වාර්තා කරන්නේ. ඒ වගේම තමයි මාසයක් ඇතුළත බැසිල්ට 4 වෙනි වරෙන්තුවත් අල්ලන්නයි අධිකරණයෙන් CID නියෝග.
1: ඉන්පසුව හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සම්බන්ධිනුත් වාර්තා කරලා තියෙනවා.
0: පාස්කු දින ප්‍රහාරයට අල්ලන්න එපායයි එල්ලූ ගෝඨාභයගෙන් පෙත්සම අද කැඳවයි කියලා තමයි දිනමින පොත්පත ඒ විදිහට වාර්තා කරන්නේ. ඒ අතරේ සඳහන් වෙනවා ශ්‍රී ලංකා තැපෑලට ස්ථිර තැපැල් ස්ථානාධිපතිවරු 192ක් කියලා. ස්ථිර තැපැල් ස්ථානාධිපතිවරු පත් කරලා තියෙන තාවකාලික නාමික නෙමෙයි නේද?
1: ඔව්. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයත් කියලා තියෙනවා නේද? ලොකු විස්තරයක්.
0: මම කිසි දිනක සමාවෙන්න එක කියලා තියෙන මේ විපක්ෂ නායක සති ප්‍රේමදාස මහත්මයා. ඔහු කියනවා මම කිසි දිනක ජනතාවට බොරු කියලා නැහැ කියලා.
1: හරි ඉතින් කමන්නේ ඉතින්. බොරු කියන්න එපා නේද?
0: ආශු අපේ නෙමෙයිලු. එජාපේ නිවේදනයකින් කියයි කියලා තමයි තියෙන්නේ.
1: ඔව් ඔහු කරන ප්‍රකාශ වලින් එජාපේ මතයම නෙමෙයි පිළිබිඹු වෙන්නේ කියලා තමයි ප්‍රකාශයක් කරලා තියෙන්නේ. මොකක් හරි කතාවක් කියන්න ඇති. අපේ ආයතන කට පරිස්සම් කරගෙන ඉන්න බැරි ලෙකුත් තියෙනවනේ ඉතින් නේද?
0: ඔව්. ඒ වගේම තමයි විනිමය සුරකීමට ගත් පියවරින් ඩොලර් රැකගත් හැටි ඇමති අනිල් කියයි කියලා තද දවසේ දිනමින පුවත්පත වාර්තා කරනවා. වගේම තමයි පොලිසිය හොඳ නරක කියන්න ජනතාවට QR කේතයක්. දැම්මම දාගමු නේද?
1: දාගමු දාගමු.
0: ලෝක ශූරයා පරදවා රුමේෂ් තරංග ලක්මව රනින් බබලවයි කියලා තොන්න තවත් පුවතක් වාර්තා වෙනවා.
1: ට්‍රම්ප්ට පිටුපා ඊශ්‍රායලයේ දිගින් දිගටම ලෙබනනයට පහර දෙයි. නෙතන්‍යාහුට ඉරානයේ අනතුරු ඇඟවීමක් කියලා අතරතුරේ වාර්තා කරන. මේක ඉවර වෙන පාටක් නෑ වගේ නේද? ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියන දේවත් අහන්න නෑලු. ඉතින් ඔන්න ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා එහෙම තමයි කියලා තියෙන්නේ.
0: හරි දැන් ඒගොල්ලෝ කොහොමද මේ එක දිගට හිටියන්නේ චාමර යුද්ධ? ඒගොල්ලන්ට එහෙම යුද්ධ කරගන්න දෙන්න නවත්තන්න නැත්තම් මේ ඇමරිකාව යන්න එපා හරිද? ඇමරිකාව ගියට පස්සේ අපිට නෙමෙයි ප්‍රශ්න බිම් වල මුහුණ දෙන්න සිද්ධ
1: වෙන්නේ. ඇමරිකාව යන්න එපා අපිට තරහ කියොත් දන්නවනේ ඉතින් නේද?
0: අපි මොනාද යවන්නේ?
1: අපිට තියන කුරුම් බැට්ටි තමයි යවන්න වෙන්නේ.
0: අපිට මොකුත් නැහැ නේ ඉතින් අනේ එහෙම යවන්න කියලා.
1: අපි යුද්ධ වලට පෙරමුණ ගන්න රටක් නෙවෙයිනේ නේද?
0: නෑ අපි සාමෙන් ඉන්නේ.
1: අපි අවිහිංසාවාදී විස්තරහට යන දේශයක්. ඒ හින්දා අපිට ඔය යුද්ධ වැඩක් නැහැ. කරුණාකරලා හෝමුස් අය වහන්න නම් එපා. මේ තෙල් මිල අඩු කරපු එකේ සහනය අපිටත් ලැබෙන විදිහට වැඩ ටික කරගෙන යන්න.
0: ඔව් ඈ. ඕගොල්ලෝ නිකන් හරි ඊට පස්සේ අපේ මෙහි තෙල් මිල අඩු කරන්න හදනකොටම ඔයාලා වැඩි කරොත් එහේ ඊට පස්සේ ඉතින් අපිට දුකයි නේ. එහෙම එපා. ඉතින් මේ ගෙනාවු තෙල් නැව ටික ඉවර වෙලා, ඒ තෙල් වල ගණන් ටික ඉවර වෙලා
1: වැඩි කරපු අඩුවේ වගේ බලාපොරොත්තුවක් නෑ අපිට නෑ. නේද? වැඩි වෙයි වගේ එකක් නම් බලාපොරොත්තුවකුත් අපිට නෑ හැබැයි නේද? තියෙන වට මේ වගේ තියෙන අදහසක තමයි අපි ඉන්නේ.
0: එහෙම කරන්න එපා. මගේ පොඩි බලාපොරොත්තුවක්
1: තියෙනවා. එහෙම ලොකු හිණ අපිට නෑ ජීවිතවල.
0: ඒකට මට ලොකු හිණ නැත්තේ.
1: අපේ ජීවිත කාලවල අපි එහෙම අහලා නෑනේ නේ. අපි දැකලා නෑ එහෙම ඒවා. වැඩි වෙනු දෙයක් අඩු වෙනවා. ක්ලේම් ටියවත් අඩුුන්නේ නෑනේ ඉතින් අපේ රටේ නේද?
0: ඒ උනාට මට ලොකු හිණ නැත්තේ.
1: ඔයාලට ලොකු හිණ මොනවද තියෙන්නේ?
0: තෙල් අඩු කරනවා කියලා.
1: තෙල් අඩු කරයි පොල්තේ.
0: හරි හරි අපි ඉවරයි නේ.
1: ඔය විදිහට තමයි ඉතින් වාර්තා කරලා තියෙන ප්‍රධාන පුවත් සිරස්තල. තව තියෙනවා ඉතින් ඔය ඇති නේද?
0: එහෙනම් අපි යනවා කෙටි විරාමයකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
1: අයවත් මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළියේ ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකිපමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: ඉංජිනේරුවේ කෘතියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වායි

0: සැටර්ඩේ වීකෙන්ඩ් එක හැපනින් කරගන්න.
1: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැනට. සින්සුනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරියට. සුවබර අඟහරුවාදා.
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර දවලාලා හිටියත් කොණ්ඩෙකට ඔයල් පුරා ගන්න නෑ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
1: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1

0: උදේහතයි විනාඩි 54 ඊළඟ පැයට යන්නත් ඕනේ. හැබැයි තින් ළඟ පැයට යන්න කලින් ඔයාව දිනවන්න තියෙන දේවල් ටික කියන්න එපා. ඉතින් එහෙම නැත්නම් ලොකු අඩුවක් වෙනවානේ.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: මේ කියන ලෑස්ති වෙන්නේ NLB ධන නිධානය ගැන. NLB ධන නිධානය ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා කෝටි ගානක දිනුමැදීම් වාය කරගන්න. මොකද මේ මාසේ නෙමෙයි මැයි මාසේ. හරිද? මැයි මාසේ 29 වෙනිදා කෝටි 12.4ක සුපිරි ත්‍යාගයල හම්බ වුණේ කන්ද උඩරට ඉන්න කෙනෙක්ට.
1: අනිවාර්යෙන්. ඉතින් දශක 6කට වැඩි කාලයක් රටටම වාසනාව අරගෙන ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලේ. දැන් ඔයාට පුළුවන්කමක් තියෙනවා ධන නිධානය ලොතරැයි හරහා කෝටිපතියෙක් වෙන්න, විසිලක්ෂපතියෙක් වෙන්න, දසලක්ෂපතියෙක් වෙන්න, ඒ විතරක් නෙවෙයි තවත් අවස්ථාවකට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාව ඔයාලට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. හරි, වැඩි වැඩියෙන් ජාතිය මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිපත් මිලදී ගන්න. මොකද ඔයාගේ වාසනාවේ සිහිනේ නවත්තන්න බෑ කාටවත්, ධන නිධානය ඔයා ගන්න ඕන. අපේ රටේ ඒකාබද්ධ අරමුදලට ශක්තිය සහයෝගය ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔබේ ළඟට වාසනාව අරගෙන ඉන්නේ කෝටි ගානක දිනුම් අවස්ථා සමග අද හොඳම දවස කියලා හිතාගෙන ගන්න ටිකට් වැඩි වැඩි.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි අතුගල පැත්තට යමුද?
1: අතුගල පැත්තට යමු. දැන් මේ පාබන්දු ලෝකසලානයක් තියෙන මේ දවස්වල නේද?
0: ඔව්, මේ හැමෝම ඉතින් සමනෙන් ලෝකෙන් 80-90ක් විතරම සාමාන්‍යයෙන් මේක ගැන වැඩිපුර අවධානය යොමු කරනවානේ චාමර
1: සමහර. ඇත්තරම දැන් පාපන්දු ලෝක කුසලානේ සහ පාපන්දු කියලා කියන්නේ ලෝකෙ වැඩිම ක්‍රීඩාල වලින් ඉන්න ක්‍රීඩා එසව නේද? ඉතින් ඒක අපි කිව්වේ දැන් මේකේ අවසන් මහා තරගයේ බලනවා කියන එක. අපේ හත්මුතු පරම්පරාවම තියෙන ඉඩ ගන්න අපිට ගන්න බෑ. ඉතින් ඒ තරම් හිතා ගන්න විතර කොච්චර තරගයක් තියෙනවද කියලා නේ අවසන් ටිකට් එක ගන්නනේ. අවසන් මහා තරගයේ බලමු ඉතින් කවුද අවසන් මහා තරගයට එන්නේ කියලා. සමහර කණ්ඩායම් නේද එක එක නම් වලින් තියෙනවා රටවල් වල තින්නේ.
0: ඔව්. ඒ ගැන වැඩි විස්තර ඔයාලට හවසට දැනගන්න පුළුවන්කම තියෙනවා.
1: නොදන්න විස්තර කියන්න ඕනේ නැහැ නේද නේද?
0: ඔව්. නොදන්න විස්තර කියන්නේ කියලා නිකන් අපි දන්නවා වගේ කියන බෑ. දන්නේ.
1: ඔව්. ක්‍රීඩාව කියන්නේ ති වෙනම යංශයක්. හ්ම්. අපි එනයි දින ඔබ දන්න විදිහට ඇතුගල වැඳගෙන නිමු ඉතින්.
0: ඔබේ හතයි විනාඩි 56යි.

0: අලුත් පැයක් වෙලාව උදෑසනටයි.
1: You're listening to The Welcome Show.
0: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
3: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
5: මෙල්වා එක ලංකා

0: සතතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ.
2: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: දැටයි විනාඩි 7යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැයට ඇවිත් තියෙන්නේ. දෙවෙනි පැයත් මුලින්ම මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන්න විශ්වාසවන්ත මේ සහායකයෝ කිහිප දෙනෙක් ඉන්නවනේ චාවර. අපිත් එක්ක මේ ගමන යන්න අපිව උස්සලා තියන්න. අපිත් එක්ක විතරයි ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය. අපිව විතරක් නෙමෙයි යන්නේ, ඔයාවත් ඔයාගේ ජීවිතේ ඉස්සරහටම අරන් යන්න ජාතික ලොතරැයි මණ්ඩලය උදව් කරනවා කියන එක අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි අපිත් එක්ක මෙල්වා RB500 එක තුළ ඉන්නෝ. හරියට මේ ඔයයි අපි එකට එක බැඳලා ඉන්නා වගේ තමයි. ඔයාගේ ගෙදරට විශ්වාසෙන් කල්පවතින බැඳීමක් හදාගන්න පුළුවන්. ඔයා අනිවාර්යෙන්ම මෙල්වා RB500 මිලදී ගත්තොත් එහෙම.
1: ඉතින් ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න ඉතින් නේද ජීවිතවල. ඉතින් මේ පැයත්වට පුළුවන්කමක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්.
0: යන්න රටවටේ.
1: අපි යන් අපි රටවටේ කියන්නේ දුරට යන්න ඕන ටිකක්. අනුරාධපුරයට ගිහිල්ලා කිලෝමීටර් 83ක් වගේ දුරක් යන්න ඕන. අනුරාධපුරයට ගිහිල්ලා අනුරාධපුර ටවුන් එකෙන් බස් එකක් කරන් නගින්න.
0: සමහර
1: පැය දෙකමාරක් වගේ යනවා ගමනට.
0: එච්චර ගමනක්
1: යනවා. අනුරාධපුරේ ඉඳලා.
0: අනුරාධපුරේ ඉඳලා.
1: ඔව්.
0: ඇයි මෙහි ඉඳලා? ඒ කියන්නේ එතකොට
1: මෙහි නම් දවසම යනවා ඉතින් වැඩියට.
0: හරි යනවා ඉතින්. අපි යමු ඇවිදින්න. එහෙනම් ඉතින් අර දවසක් ගත වෙන ගමනට තමයි අපි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ අනුරාධපුර ළඟ ඉන්න, එතකොට හබරණ පැත්තේ ඉන්න කට්ටියට, කුරුණෑගල නුවර කට්ටියට නේද? වෙනස්රින් යන්න පුළන්නේ යාලටනේ.
1: නුවර කලාවියට තේ අමුතු යන්න ඕනේ තැනක් නෙවෙයි. හැබැයි ඉතින් දුර ඉන්න ඔයාලා වගේ කට්ටියට යන්න ඕනේ තැනක් ඉතින් මෙතන. සාමාන්‍යයෙන් මේ අද යන ගමන ලංකාවේ වාපි එහෙම නැත්නම් වාරි නිර්මාණ කරන්නේ තව සුවිශේෂී තැනකට තමයි අපි යන්නේ නිපුවද. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ අනුරාධපුරයේ පදවිය වැව බලන්න.
0: පදවිය වැව.
1: පදවිය වැවට පදී වැව. එහෙම නැත්නම් ධනවාරි වගේ නම්ුත් කියලා තියෙනවා අතීතයේදී. දැන් පදවිය වැව සම්බන්ධයෙන් කියද්දී පදවිය වැව ටිකක් හැංගිලා වගේ තියෙන.
0: ඒකනේ.
1: වැඩි ගොඩක් යන්නේ නැහැ. මොකද අමතර යන්න ඕනේ අනුරාධපුරේ දැන් ටිකක් දුරට. හරි, එතකොට ඔය දැන් මැදවච්චිය කැබිතිගුල්ලෑ වගේ පහු කරගෙන අනුරාධපුර ඉඳන් යන්න ඕනේ ගොඩක් දුරට. ඒක නිසා වැඩි කවුරුත් යන එන තැනක් නෙමෙයි. හැබැයි ලංකාවේ වාරි නිර්මාණ අතුරින් ගත්තහම නිපුවා දන්නවද? අනුරාධපුරයේ තියෙන විශාලතම වැව තමයි පදවිය වැව
0: කියන්නේ.
1: ජලධාරිතාවේ අනුව ඊට පස්සේ මේ දෙවනි වැව තමයි කලා වැව ජලධාරිතාවේ අනුව. තුන්වෙනි වැව නුවර වැව, ඊට පස්සේ නාචි දූව, තිසා වැව, බසවක්කුළු වැව ඔය විදිහට තමයි එන්නේ. ඒතකොට අනුරාධපුරයේ තියෙන විශාලම වැව වෙලා අපි ගොඩක් යන්නේ නැත්තර ගොඩක් දුර තියෙන හින්දා. දැන් මේක ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරද්දී මේ මට හිතුණා දැන් නුවර කලාවිය අපි අහලා තියෙනවනේ.
0: ඔව්.
1: නුවර කලාවිය හැදෙන්නේ ප්‍රධාන වැව තුනක් කේන්ද්‍ර කරගෙන. ඒ කියන්නේ අපි නිකාර පොල් ත්‍රිකෝණය කියන්නේ. ඒ වගේ මේ වැව් තුන බේස් කරගෙන මේ මැද කොටස තමයි අපි නුවර කලාවිය විදිහට
0: හඳුන්වන්නේ.
1: එතකොට මේ පළවෙනි වැව තමයි නුවර වැව. දෙවෙනි වැව තමයි කලා වැව. තුන්වෙනි වැව තමයි පදවිය වැව. මේ වැව් තුන කේන්ද්‍ර කරගත්ත මැද කොටස තමයි අපි නුවර කලාවිය කියලා
0: හඳුන්වන්නේ.
1: එතකොට මේක නිකන් ඔයා Google Map එක on කරලා බලන්න කොච්චර දුරකින්ද මේ වැව් ටික තියෙන්නේ කියලා. එතකොට මේ මැද කොටස කොච්චර විශාලත්වයක් තියෙනවද කියලා තේරෙයි. එතකොට නුවර කලාවිය විශාලත්වය වඩ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් පදවිය වැව සම්බන්ධයෙන් කතා කරද්දී මේක මේ ක්‍රිස්තුපූර්ව 3 ශතවර්ෂයට වගේ අයිති කියලා තමයි ඉතිහාසය කියන්නේ. ඒ කියන්නේ වල මහසෙන් රජතුමා රජකම් කරපු කාලේ. හැබැයි ඉතිහාසයේ කියන විදිහට මහසෙන් රජතුමා රජකම් කරනකොටත් මේ වැව තිබිලා තියෙනවා. ඉන් පසුව තමයි මහසෙන් රජතුමා මේ වැව ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙන්නේ. ඒ කාලේදී රත්මල් කන්දර වාපී කියලා තමයි මේක හඳුන්වා තියෙන්නේ.
0: රත්මල් කන්දර වාපි.
1: ඔව්, රත්මල් කන්ද වාපි කියලා සමහර තැන්වල තියෙනවා. මම හිතන්නේ කන්දර නම් වෙන්න නැතුව ඇති, කන්ද වාපි විදිහට තියෙන්නේ නැති. ඉන් පසුව මේක පළවෙනි මුගලන් රජුගේ පාලන සමයේදී ධන වාපි ලෙස හඳුන්වලා තියෙනවා. ඉන් පසුව පලවන පරාක්‍රමබාහු රජතුමා තමයි මේ වැව ප්‍රතිසංස්කරණය කරන්න ඉතාමත් හොඳ මට්ටමකට ගෙන එන්නේ. එහිදී මේ වැව පදිවාරී විදිහට තමයි හඳුන්වන්නේ, පදිවාපි විදිහට තමයි හඳුන්වලා
0: තියෙන්නේ.
1: වැව බැම්මේ අදරත් වාඩි ගියාට පස්සේ බලා ගන්න පුළුවන් පරාක්‍රම රජතුමා මේ වැව කළවූ බවට ටැම් ලිපියක සඳහන් කරලා තියෙනවා. මේ වැව ප්‍රතිසංස්කරණය කළ බවට. දැන් මම මේ මෙච්චර කියන මේ පදවිය වැව ඒ කාලයේදී වනයේ වනගතව තමයි තිබිලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ලංකාවට එනකොට. ওই කාලේ මිනිස්සු පදිංචි වෙලා තිබිලා නැහැ. පසුව තමයි සංවර්ධන යෝජනා ක්‍රමවලින් පදවියේ නව ජනපදකින් පදිංචි කරවන්නේ. ඉන් පසුව තමයි පදවිය අවට ওই ගම්මානවල ලොකු ජනපදකින් ප්‍රදේශයක් ඉන්න. දැන් වැව් බැම්ම සම්බන්ධයෙන් කියද්දී සැතපුම් 2.7ක් දිගයි වැව් බැම්ම. ඒ වගේම සම්පූර්ණයෙන් පිරුණාම අර මම කියපු විදිහට ජලධාරා ප්‍රදේශය වෙනවා අක්කර අඩි 85000ක්. ඒ වගේම සමස්තයක් විතර ගත්තාම මේකේ විශාලත්වය අක්කර වලින් කිව්වොත් එහෙම අක්කර 6500ක් වැව විශාලයි. කොළඹ නගරේ සාමාන්‍යව බලන්න කොච්චර විශාලත්වයක්ද තියෙන කියලා නේද? අක්කර වලින් ගත්තම මේ පුංචි ඉඩ කඩේ කොච්චර නම් අපි ඉන්නවද? ඒ වගේ විශාලත්වයක් තියෙනවා. ඉතින් පදවියේ වැව ඇලවල් දෙකක් තියෙනවා, ඉහළ ඇල සහ පහළ ඇල කියලා. යන දුර හිතාගන්න බෑ. එක ඇලක් සාමාන්‍ය කිලෝමීටර් 33ක් වගේ දුරකට යනවා. ඒ තරම් මහා විශාල ජලකඳක් මේ පදවියේ වැවේ හිර කරගෙන ඉන්නවා. ඒක නිසා ඉතින් අනුරාධපුර පැත්තේ ගියොත් ටිකක් ඔය මැදවච්චේ කැපිතිගල්ලා පැත්තේ ගියොත් එහෙම පදවියට යන්න ගිහිල්ලා බලන්න මේ වැව කොච්චර විශාලද කියලා. මේ වැව වටා තවත් නටබුන් ගණනාවක් තියෙනවනේ පු. ඒ නටබුනුත් ඔබට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අනුරාධපුරයේ තියෙන විශාලම වැව තමයි පදවිය වැව. පදවියට යන කට්ටිය ඉතින් අනිවාර්යෙන් පදවිය වැවත් බලලා එන්න ඕනේ ගිහිල්ලා. මහා රජවරුන්ගේ මහා විශාල නිර්මාණ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් පුදුම වුණාලු මේ වැව දැකලා. ඒ කාලේදී මේ වැව තුරුවදුළුනේ වනාන්තරවලින් හැංගිලා තමයි තිබිලා තියෙන්නේ. බ්‍රිතාන්‍යයන්ගේ සටහන්වල පවා තියෙනවා පදවිය වැව දැකලා අප පුදුමයටපත් වුණා, මෙතරම් විශාල වැව් කොහොමද මේ රටේ මිනිස්සු නිර්මාණය කරේ කියලා. ඒ වගේ ඉතින් සුද්දොත් දන ගහපු තැන් තමයි අපේ පෙර රජදරුවන්ගේ නිර්මාණ කියලා කියන්නේ.
0: පෙර රජදරුවෝ අපිට ඒ තරම් විශිෂ්ට විදියට දේවල් ඉතුරු කරලා ගෙහින් තියෙනවා චාමර. මේ දේවල් අපි තව පරම්පරා ගාන කරගම් පරිස්සම් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා යන්නේ කොහේ වුණත් ඒ තැන පරිස්සම් කරලා එන්න. මන්න කියන්නේ මේවට තව විශේෂ අවධානය යොමු වෙන්න ඕනේ. මේ දේවල් මේ ප්‍රසංස්කරණය කරන්න ඕන නම් ඒ දේවල් ටික කරගන්න. එතකොට අවශ්‍ය කරන ඒ සේවාව හරියටම ලබා දෙන්න අපි හිතනවා. ඉතින් ඒ දේවල් හරියට වෙනවා.
1: වෙන පාඩක් නම් මට රම් පේන්නේ නැහැ. එහෙම
0: නැද්ද?
1: නිකන් මේ වැව් බැම්මේ මානගස්ටික කැපුවා කියලා වැව් ප්‍රතිසංස්කරණය වෙන්නේ නැහෙනි. වැව් ඔක්කොම ගොඩ වෙලා තියෙන්නේ. ඒ ගොඩ වීමේ ප්‍රතිවිපාක මූණ දෙන්න වෙන්නේ නියං කාලයකදී වගේ තමයි. මොකද ජලයේ උපරිම ගැඹුර නැති වෙලා ටිකෙන් ටික රොම්මඩ පිරලා තිබ්බහම ජල ධාරිතාවය අඩු වෙනවනේ. ඊට පස්සේ තින් වැව් පිරෙන ප්‍රමාණය අඩු වෙලා වැවේ අර තියෙන අපිට ගැඹුර ගොඩක් තියෙන වැව් ටික ඒ විදිහටම තියෙනවා. දැන් වැව් හාරණික කරනවා කියලා ඉතින් ඕක ස්කේවර් රැක් දාලා ඔහේ හාරලා වැඩක් නැහැ නේ. වැවේ තියෙනවා වතුර බැස්මක් තියෙනවා. අපිට වාරි තාක්ෂණේ තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් වැවක් ප්‍රතිසංස්කරණය කරන්න දෙර අරමුදල් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මන්න හිතන්නේ ප්‍රමාණවත් කියලා නෙපු. ඔය මාන ටික කපලා ඇලවල් ටික සුද්ධ කරලා ගොවි ජනතාව ටික නැත්තම් ඔය ඇලවල් වැහිලා
0: තියෙන්නේ.
1: ඒක නිසා ඉතින් ඒවට අවධානය යොමු කරන්න වෙයි ඉතින් නේද? අපි බලමුකුත් ඉන්නේ බලානිමු. නැත්තම් අපි දෙන්න හරියන් උදල්ලක් අරන් වැඩි කරලි. ඔය බුලතයි බුලතගේ හාමිනිය ගියා කියලා තියෙන්නේ නේද? වාඩ බැහැද යන්න?
0: මට ගිහිල්ලා පුළුවන් පොඩ්ඩක් වාදියා බලාගෙන
1: ඉන්න. මංගෙත් එක්ක නෙමෙයි.
0: එහෙල
1: මේ මහත්මයාත් එක්ක.
0: මහත්මයාත් එක්ක
1: වැඩක් නැති වෙලාව ගිහිල්ලා උදල්ලකුයි කූඩිකුයි අරන් ගිහිල්ලා වැරදි සුද්ධ කරලෙන්.
0: මහත්මයාට පේමන්ට් එකක් දාන්න ඕනේ ගෙදර තියාගන්නත්. තව හොයාගෙන යන්නකෝ.
1: මහත්මයා හම්බුනොත් බලමු නේද?
0: හම්බුන බලමු. එහෙනම් අපි යනවා කෙට විරාමයකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න. කරුණාව වේදමක් නැත, නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑක්කයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
0: අලුත් වෙලා,
2: පහසු වෙලා,
0: පැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යටි,
2: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක 3ට
2: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්ලාස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්ලාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ.
4: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI box බෝඩ් කරන්න ආවේ.
2: දෙන්නම් කොහොඳ වර්ගයේ?
4: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box.
5: Menwa මෙති. දන්න තියෙන GI box බා.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3

0: දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක. The Welcome Show.
1: චාවර මොනවාගේ ප්‍රශ්නයක් අහන්නද?
2: අහන්න බලන්න.
1: ඔයා ඔයගෙන මොනවද දන්නේ?
2: මම මංගලන් තින මොනවද? මාර පුදුම ප්‍රශ්න අහන්නේ නේද?
1: ඒක තමයි. ඒ කියන්නේ දැන් ඔයා ඔයගෙන මොනවද දන්නේ?
2: මන් දන්නවා ඇති මම මොඩේ කියලා.
1: එහෙමනේ මං කියන්නේ. දැන් හිතන්නකෝ චාවර, අපි සමහරක් කරාමට මේ අපි ගැන ගොඩාක් දේවල් දන්නෙත් නැහැ. මොකද අපිට වේදනාවක් ළඟට ආවට පස්සේ තමයි තේරෙන්නේ අපි මේ වේදනාවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. සහ මේ වේදනාව නිසා අපි අපේ ජීවිතේ පල්ලෙහාට වැටෙනවද, එහෙම නැත්නම් අපි එතනින් ඉස්සරහට එනවද කියන එක තීරණය වෙන්නේ අපේ තියෙන තත්ත්වයත් එක්ක. අපි දන්නේ නැහැ මේ වේදනාවට මුහුණ දෙනකන් අපි කොහොමද ඒක ඇත්තටම අපිදේ, අපි ඒක කොහොමද ඒ කාලෙම පහු කරේ එහෙම කියලා හිතන තරමටම අපි අපේ ජීවිතේ වෙනස්කම් සමහර කාලවලදී සිද්ධ කරගන්නවා චාමර.
2: ඒක තමයි පාර. අපි සේෆ් සෝන් එකක ඉන්නකන් අපිට තේරෙන්නේ අපි කැපැසිටි එක කොච්චරද කියලා නේද?
1: ඔව්. අපි එතනින් එළියට
2: මැදට නැව ගියාටකින් කුණාටුවට අහුනාම තමයි තේරෙන්නේ.
1: ඔව්.
2: මං හිතුවට වඩා මට දෙයක් කරන්න පුළුවන් කියලා නේද?
1: අන්න ඒකයි. ඒ නිසා ඔයා මොනම වෙලාවකත් ආව අවතක්සේරු කරගන්න එපා. ඔයාට මේක කරන්න බැරි වෙයි, මට මේක කරන්න බැරි වෙයි. ඉතින් අපි තාම අපි ගැන දන්නේ නැතුව අපි කොහොමද වෙන මිනිස්සු ගැන දැනගන්නේ? මොකද අපිට ප්‍රශ්න එන්න ඕනේ අපිට අපි ගැන දැනගන්න. ප්‍රශ්න එන්න ඕනේ අපිට යන්න ඕන පාර හොයාගන්න. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආව කියලා ඔයා හැම වෙලාවකම අයියෝ ඇයි මටම මෙහෙම ප්‍රශ්න එන්නේ කියලා හිතනවට වඩා ඔව් ඉතින් මට ප්‍රශ්න එනවා කොහොම හරි විදියට මම මොකක් හරි හොයා ගන්නවා. සහ අපිට ප්‍රශ්න ආවට පස්සේ තමයි අපිට මිනිස්සු ගැන තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න ආවා කියලා ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. කොහොම හරි ඔයාට තියෙන තත්ත්වය මොකක්ද, ඔයාට තියෙන උත්සාහය මොන වගේද, ඔයා ඒකට දරන මහන්සිය මොන වගේද කියන හැම දෙයක්ම ඉගෙන ගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලින් පැනලා යන්න නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්නම වෙනවා. මොකද සමහර වෙලාවට අපි ගාව ආදරෙන් ඉන්න මිනිස්සු හෙට දවසේ නැති වෙන්න පුළුවන් චාමර. අපිට විෂාදය හැදෙන්න පුළුවන්. අපි හැබැයි විෂාදෙන් එළියට එන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ අපි අපේ ජීවිතෙත් එක්ක සටන් කරන විදියට තමයි. අපිට එතකොට තමයි තේරෙන්නේ මට මෙච්චර දෙයක් කරගන්න පුළුවන්, මම මටම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මං මේ තරම් දෙයක් මට කරන්න පුළුවන් කියන එක මන් දන්නේ අද. අන්න ඔය කියන හැඟීම ඔබට හම්බෙනකන් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ සටන අතාරින්න තු ඉස්සරහට යන්න. අන්නේ සටනේදී ඔයාට උදව් කරන්න ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය.
2: ඔයාගේ මේ ජීවන සටන උදව් කරන්නේ උන්දේ? වෙන වෙන සටන් වලට උදව් කරන්නේ නැහැ.
1: වෙන වෙන ඒවට නෑ ජීවන සටනට උදව් කරන්නේ.
2: ඉතින් ධන නිධානයේ ලොතරැයි ගැන කියන්න මෙපයි නේද? ජාතිය මහා ධන සම්පත ධන නිධානය කියලා කියන්නේ නිකන් නෙවෙයි. හරි කෝටි ගානක දිනුම අවස්ථා දිනේ හින්දා මේ අවුරුද්දේ මැයි මාසයේ 29 වනදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභියෙක් කන්ද උඩරටින් බිහි කළා. ඊළඟ සුපිරි ත්‍යාගලාභිය ඔයා වෙන්න පුළුවන්. හම්බෙන මුදල කෝටි 12ට වැඩි වෙනවා අනිවාර්යයෙන්. හරි ඒ විතරක් නෙමෙයි, ඔයා කෝටිපතියෙක් කරනවා, ඒ වගේම 20 ලක්ෂපතියෙක් කරන ගමන් දැන් ඔන්න සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට උදා කර දීලා
1: තියෙනවා.
2: එනිසා මේ ඉරිදාට විශේෂ අවස්ථාවකුත් ඔන්න ඔයාට තියෙනවා. අනිවාර්යයෙන්ම ධන නිධානයේ ලොතරැයිපත් ගන්න. මොකද අපේ රටේ ජාතික ආර්ථිකයට එහෙම නැත්නම් රජයේ ඒකාබද්ධ අරමුදලටත් ශක්තිය සහයෝගය ලබා දෙන්නේ ඔබ මම ගන්න මේ ටිකට් එකෙන් ජාතික ලොතරැයි මණ්ඩලය. ජීවිත හීන හැබෑ කරගන්න, කෝටි ගණක දිනුම් අවස්ථා උදා කරගන්න, ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
1: දැන් සාමාන්‍යයෙන් කියනවානේ, දැන් සමහර අයට තේරෙනවා මම මාර පොරක්. අපි එහෙම කියනවානේ සාමාන්‍යයෙන් අපේ වචනෙන්, මට මේ දේ කරන්න පුළුවන්කම ලැබුණා, මම මිනිස්සුන්ට හරියට සේවාව ලබා දුන්නා, ඒ නිසා මිනිස්සු තාම විශ්වාස කරනවා. ඔය අහලා තියෙනවා සමහර අය කියනවා මම ඒ කාලේ හරියට ඒ වැට්ටි කරපු නිසා තමයි අද මම මෙහෙම ඉන්නේ, ඒ නිසා තමයි මිනිස්සු මං වටේ මෙහෙම ඉන්නේ කියලා කියනවා. අහලා තියෙනවා නේද? ඔයාගේ ව්‍යාපාරේ එහෙම නැත්නම් ඔයා කරන් යන රැකියාවේ ඔයා හරියට වැඩේ කරලා නම් තාමත් ඒ වැඩේ කරගන්න සමහරකට මිනිස්සු අර කතා කරනවා වෙන්න පුළුවන්. ඔයා කරන්නේ වෙල්ඩින් කර්මාන්තේ වැඩ නම් ඔයා ඒක පිළිවෙලටම කරා නම් අනිවාර්යයෙන්ම තාම සමහර විට හිතන්නකෝ දැන් අවුරුදු 60ක් 70ක් වෙනවා වෙන්න පුළුවන් ඔයාට.
2: ඔව් දැන් මම නිපු සමහර දැකලා තියෙනවා. දැන් අපි ගොඩක් තැන් දැකලා තියෙනවානේ. දැන් ටයර් වගේ කඩනම් තියෙන නිකන් නගර මැදන තියෙන්නේ.
1: ඔව් මැද තියෙන.
2: දැන් මේ වෙල්ඩින් ෂොප් වගේව තියෙන ටිකක් ගම් ඇතුළට වෙන.
1: ඔව් ඇතුළට.
2: තියෙන තැන් ගහන සමහර බය හිතරව යනකොට. හැබැයි ගියාට පස්සේ හැමදාම වැඩ. තියෙන තැන වැඩක් නැහැ. වැඩේ තමයි වැඩේ වෙන්න ඕනේ නේද?
1: ඒ වැඩේ හොඳටම දීලා නම් අනිවාර්යයෙන්ම ඔයා කොහේ හිටියත් මිනිස්සු හොයාගෙන එනවා.
2: මේ කිලෝමීටර් 200-300 දුර ගෙවාගෙන සමහර වැඩ කරගෙන යන මිනිස්සු එනවානේ.
1: එනවා. ඉතින් ඒ තරමටම ඔයාගේ වැඩේ ගැන විශ්වාසයි, ඔයා ගැන විශ්වාසයි.
2: අනිවාර්යයෙන්. ඒ විශ්වාසය තමයි අනිවාර්යයෙන්ම ඔයාගේ සාර්ථකත්වයේ තීරණය කරන්නේ. ඒ සාර්ථකත්වයේ තව වැඩි දියුණු වෙනවා. ඔයා ඔයාගේ වෙල්ඩින් කර්මාන්තය යොදා ගන්න ඉලෙක්ට්‍රෝඩ මෙල්වා වලින් ගන්නවනේ.
1: මොකද මෙල්වා කියලා කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට SLS ප්‍රමිතියෙන් යුක්ත ඉලෙක්ට්‍රෝඩ වෙළඳපොළට හඳුන්වා දීපු කෙනා. මෙල්වා වෙළඳ ඉලෙක්ට්‍රෝඩ වා ගත්තොත් එහෙම ඔයාට ආපහු කාගෙන්වත් චෝදනා එන්නේ අපෝ මේ මොනාද මේ කරලා තියෙන්නේ, මේක හරියන්නේ නැහැ, මේක ඉක්මනට ගැලවුණා, මේක හරියට පාස්සල
2: නැහැ,
1: එහෙම කියන කතා කවදාවත් ඔයාට අහගන්න වෙන්නේ නැහැ. හරි පිළිවෙලට ඔයාගේ වැඩේ කරලා දෙන්න පුළුවන්කම දෙනවා. අනික ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම්
2: අන්න ඒක ලොකුම වාසිය වෙන්නේ. ඔයාට ඉතිරියක් මේක. ඒ කියන්නේ මෙල්වා වෙළඳ ඉලෙක්ට්‍රෝඩ වල අවමුදුන් විමෝචනයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි. ඒ නිසා ඔයාට මේ ගන්න දේවල් වලින් ඉක්මනට වැඩේ කරගන්න වගේම සමයි කාර්යක්ෂම වැඩේ කරගන්න වගේම ඉතිරි කරගන්නත් පුළුවන්. ඒක නිසා වෙන ඉලෙක්ට්‍රෝඩ අරන් ඒවා දෙක තුනක් යන වැඩේ මේක එකෙන් කරන්න පුළුවන්. ඒක නිසා ඒ වාසියත් ඔයාට තියෙන නිසා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වගේ කර්මාන්තයට යොදා ගන්න. වාට ඉතින් ශක්තිමත් බැඳීමක් හදා ගන්න පුළුවන්. ඔයාගේ විශ්වාසය තවත් වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ.
1: අපි සාධාරණව හම්බ කරලා ඒ හම්බ කරපු මුදල් වලින් සාධාරණව අපේ ගෙදර ඇයට කන්න බොන්න දෙනවා කියන එක තමයි සාමර අපිට තියෙන ලොකුම ආඩම්බරය වෙන්නේ. සමහර කියන නපු ඔය හම්බ කරන සල් වලින් මේ කන්න බොන්න දුන්න තියා දෙන්නේ නැහැ කියලා සමහර අය කියනවා. ඉතින් එහෙම මොකද ඔයා පුළුවන් තරම් අනිත් කෙනාගේ සල්ලි හම්බ කරලා ඉවර වෙලා අන්තිමේදී ඉතින් අසාධාරණ විදිහට හම්බ කරලා ඉවර වෙලා ඔයා දේවල් ගෙදර මිනිසුන්ට කන්න බොන්න දෙනකොට කියන්නේ ඔය කන්න බොන්න දෙකක්වත් යා දෙන්න එපා කියලා. ඔය හම්බ කරන සල්ලි යා දෙන්න එපා කියලා. එහෙම නැතුව අපි සාධාරණ විදිහට මුදල් හම්බ කරලා අපේ ගෙදර මිනිසුන්ට කන්න බොන්න දෙද්දී අපි ඒ කන කෑමක බීමක මිනිසුන්ගේ දුක වේදනාව නැත්තං ජාමර අපිට තියෙන්නේ හරි ආඩම්බරයක්. අපිට අපි ගැන ආඩම්බරයක් තියෙන්නේ. එහෙම ආඩම්බරෙන් කෑම ගන්න කෙනෙක් නම් ඔයා කෑම වේල පවුල කට්ටියත් එකට එකතු වෙලා නැතත් කොහොම හරි නිදහසේ කෑමට ගන්නව නම් අනිවාර්යයෙන්ම ඔයා ආඩම්බරෙන් ඉන්න ඕන පුද්ගලෙක්. හිතන්නකෝ දැන් ඔය කන කෑම වේල ටිකක් අර පිරිමැස්මෙන් තියෙන කෑම වේලක් වුණොත් එහෙම අපි අතරමැදියන්ටම ගෙවලා නිකන් ලොකුවට බඩු ටික අරගෙන ඉවර වෙලා චාමර පොඩි කෑම වේලක් ගන්නවා. ඇයි ඉතින් අතරමැදියන් විතරයි අපි ගෙවන්නේ. හොඳ කෑම පෝෂ්‍යදායී කෑම වේලකට අපිට ගෙවන්න සල්ලි නැති වෙනවා. ඉතින් පෝෂ්‍යදායී වේලක් ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම කසාගෙන ග්‍රීන් සුපර් එකට යන්න. මොකද අමුද්‍රව්‍ය ටික පෝෂ්‍යදායී කෑම වේල හදා ගන්න පුළුවන් විදිහ අමුද්‍රව්‍ය ටික ඔයාට සාධාරණ මුදලකට කසාගෙන ග්‍රීන් සුපර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.
2: ආහාර ද්‍රව්‍ය විතරක් නෙවෙයි වාගේ ගෙදරට අවශ්‍ය කරන සියලුම දේ ගන්න පුළුවන් නේද? grocery item හැමදේම තියෙනවා. ඒක නිසා අර කිව්වා වගේ විශ්වාසයෙන් යුතුව පියන ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ. අලුත් තැනක් අඩුම විලක් සුපිරි වෙළඳසල් ජාලයක අත්දැකීම විඳ ගන්න ඕනේ අනිවාර්යෙන්ම යන්න ඕනේ. මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල ගම්පොල කියන ශාඛාවන් තියෙනවා. තවත් ශාඛාවන් යොහුසුළු ආරම්භ වෙමින්
1: තියෙනවා.
2: හරි ඒක නිසා දේශීය ව්‍යවසායකෙක් මේ නේද? දේශීය ව්‍යවසායකයන් අපි දිරිගන්වන්න ඕනේ කොහොමත් ඉස්සරහට යන්න. ඒතොර තමයි අපිට අපේ රටේ තවත් රැකියා දසදහස් ගණක් බිහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් කසාගල ග්‍රීන් සුපර් එකට යන කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වාට වෙනස් මත් දැකීමක් ලබා දෙනවා. වැඩි විස්තර දැනගන්න ඉතින් මේ සම්බන්ධයෙන් උනට කතා කරන්න පුළුවන් 0112864012 කියන නම්බරයකට කතා කරලා ඉතින් තවත් විස්තර තහවුරු කරගන්න පුළුවන්. කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේන සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
3: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රස පිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
10: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
11: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
9: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
13: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 2,00,000 ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
14: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාදගෙන මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් 2-3ක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
13: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
15: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: උදේට ඇහෙන සද්ද අතරට
1: විශ්වාසයෙන් හැවදාම හැමෝටම දෙන්න බෑ කියලා සමහර අය හිතන් ඉන්නවනේ චාමර. සමහර අය කියනවා අපෝ මේ ඕයි තියෙන හැමදාම තියෙන යන්නේ කියලා. හැබැයි හැමදාම තියෙන විශ්වාසය වැඩියෙන් තියෙන SLS සහතික කළ දෙයකට තියෙනවා නම් ඒ තමයි මෙල්වා. මෙල්වා හඳුන්වා දෙන හැමදේම චාමර ප්‍රමිතියෙන් අනිවාර්යයෙන්ම විශ්වාසෙන් කල්පවත්මේ 100,000ක් විතර ඉහළයි.
2: අනිවාර්යයෙන්.
1: අපිට බය වෙන්න දෙයක් නෑ. මොකද මේ හැම කර්මාන්ත ශාස්ත්‍රයකම පාවිච්චි කරන්නේ මෙල්වා. ඉතින් මෙල්වා GI බට වාට පුළුවන්කම තියෙනවා ඒ ගෙදරට පාවිච්චි කරන්න, ඔය කාර්යාලයට එහෙම නැත්නම් මොකක් හරි දිගිරීම් කටයුත්තක් කරනවා නම් ඒ වගේ තැන් වලට මෙල්වා GI බට වාට පාවිච්චි කරන්න පුළුවන්.
2: විශ්වාසය රැඳි නාමයක් තමයි ඉතින් මෙල්වා කියන්නේ. මෙල්වා කියන නම නියම් බරයි වගේක් තියෙනවා නේද?
1: ඒකේ
2: සවිශක්තිමත් ඔයක් කොහොමද තියෙනවනේ පිළිදී නේ?
1: මෙල්වා ඔක්කොම එකතු කරාම කොහොමවත් බරයි තමයි.
2: මෙල්වත් බරයි ඉතින් මේ සින්දුත් බරයි.
1: සින්දුත් බරයි. එහෙනම් ඉතින් මෙල්වා GI බට ගන්න කියලා මතක් කරන ගමන් අපි හමු වෙමු සින්දුහා.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812 මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
1: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
1: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන බා මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ඉගෙන සර්.
7: 89.1 89.2

0: 阿贝塔内摩尼修雷格
1: The Welcome Show。
2: උදේ 8යි විනාඩි 52යි දැන් වෙලාව. හද සම්පත ගන්න හද සම්පත ගත්තොත් එහෙම ඉතින් මේ ඉස්සරහට වැටෙන්න තියෙන ෆෝන් වල ඩිස්ප්ලේ උනක් දාගන්න පුළුවන්.
3: ෆෝන් නම් මොනවාද නේ?
2: ෆෝන් නම් මොනවාද? මොකද ඉතින් මේ කෙනෙක් මේ කෙනෙක්ට සෙල්ෆි ස්ටික් එකක් හම් වෙලා වැඩේම ෆෝන් එක මේ අරගෙන මේ අපි කතා කරන යා වීඩියෝ කරගෙන ඉන්න එක. මම ඒකයි කිව්වේ මේ එතකොට අනිවාර්යෙන් දාන්න පුළුවන්.
3: මේ වැඩක් ගන්නත් එපා කවුරු හරි.
2: අද සම්පත ගත්තොත් එහෙම ඔයාට ආගේ ජීවිතේ හිනවලට පාර ලේසියෙන් කපා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද චාමර අපිට බිස්නස් පටන් ගන්න උනත් අර අපිට යොදවන්න තියෙන ප්‍රාග්ධානය නැති ප්‍රශ්නේ
3: තියෙන්නේ.
2: ඉතින් ඒ නිසා ඔයා පොඩියට පටන් ගන්න බිස්නස් එකට ප්‍රාග්ධානය උනත් දාන්න පුළුවන් අද සම්පත ගත්තොත් එහෙම. අද සම්පත ගන්න නම් ඔය මහජන සම්පත දෙනුම් වාරෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගලප ගන්න ඕනේ. එතකොට තමයි ඉතින් අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාලට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සිසු තෑග සමගින් අද සම්පත ලොතරැයි පත හරහා ඔබට තව තවත් තෑගි දිනා ගන්න පුළුවන්.
3: ඉතින් අනිවාර්යෙන්ම අද වියදමට අද සම්පත ලොතරැයි ගන්න කියලා තමයි ඔයාලට මතක් කරන්නේ. එහෙම ගන්න අතරේ ඉතින් ඔයා ඔයාගේ ආර්ථික සත්ත්වය හදා ගන්න වගේම ඔයාගේ නිරෝගීකම ගැනත් ඔයා හිතන්න ඕනේ.
2: එහෙම නැත්තම් ඉතින් බෑනේ.
3: එහෙම නැත්තම් බෑ.
2: ඔව්.
3: මෙල්ඩෝල් කියන්නේ ඔයාව ඔය ඔයාට තියෙන කැස්ස හෙම්බිරිස්සා ඔළුවේ කැක්කුම අපිට අර තියෙන සම්මත ලෙඩ ටිකක් තියෙන නේද? ඔය ලෙඩ ටිකට ඉක්මන් සහනය අරගෙන එනවා මෙල්ඩෝල්. විශ්වාසෙන් එක නිසා තමයි අපි ගන්න කියලා කියන්නේ. අරගෙන ඉතින් බලන්න මොකද මෙල්ඩෝල් එකක් ළඟ තියාගෙන හැම වෙලාවකම ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ තියාගෙන පැරසිටින විශේෂයක් විදියට වට සහනය සලසනවා.
2: ඊට පස්සේ ඉතින් ආදරේ කරන්න ගියාම බස ඔලෙක් එක්කම ඇති වෙන්න නෑ.
3: ඔයක කියන්න ඕනේ. දැන් ඊට කලින් මට මේ කියන්න ඕනි කියලා කාරණාවක් හිතුණා. දැන් ඩෙන්ගු ප්‍රශ්නය රහා සමගාමීව නිපු මේ පාසල් පිරිසුදු කිරීමේ වැඩේ පටන් ගන්න තියෙනවලු. එතකොට දැන් පාසල් පිරිසුදු කිරීමේ වැඩේ පටන් ගන්න ඕනේ ඩෙන්ගු හැදුනට පස්සේද?
2: ඒකනේ.
3: නේද? ඩෙන්ගු හැදෙන්න කලින්ම වැඩේ පටන් ගන්න ඕනේ නේ. ඒ කියන්නේ අපේ රටේ පාසල් දරුවන් ආරක්ෂා කරගන්න හෝ පාසල් දරුවන්ගේ හෙට දවස තීරණය කරගන්න පුළුවන් කාරණාව තීරණය වෙන ඩෙන්ගු හැදුනට පස්සෙම නෙමෙයි.
2: ඕව ඉතින් ගොඩක් අය දුන් ටික ගහන්නේ ඩෙන්ගු හැදුනට පස්සෙනේ ඉතින්.
3: ඒක තමයි කියන්නේ ඉතින් දැන් මේ පරක්කු වැඩි හොඳටම නේ. දැන් මේ වගේ තැනක ඒක නිසා දැන් පාසල් පද්ධතිය අනිත් එක පිරිසුදු කරන්න ඕනි කියන එක මේ අපි හැමෝම දැනගන්න ඕනි කාරණාවක් නේද?
2: ඔව්. දැන් ශ්‍රමදාන සමහරක් කාලවලට චාමර අම්බලව ගෙන්නලාම කරනවා නේ. ඉතින් අම්බලත් ඉතින් නිවාඩු දාගෙන යනවා. හැබැයි ඊට අමතරව ඉතින් පාසලට අපේ නඩත්තු ගාස්තු ගෙවනවා පහසුකම්.
3: ඔය සමහර ශ්‍රමදාන තියෙනවා මේ පැත්තේ ටික අයින් කරලා එහා පැත්තේ වත්තර විසික් කරලා තමයි ඉන්නේ සමහර ශ්‍රමදාන නේද? අපි තිස්කෝල ගිහිල්ලා තියෙනවානේ. නේද? ඒවා ඉස්කෝලවත්යෙන් අයින් කර එහා පැත්තේ පන්සල් අතරම් පන්සල් අතර ගින්දම් පන්සලේ ශ්‍රමදාන පටන් ගන්නකොට වෙසක් පොයට හරි ඒ පැත්තෙන් ගල ඉස්කෝලට දාන.
2: ඊට පස්සේ එහා පැත්තේ තියෙන පාළුවත් අතරම් පාළුවත් අතර ඔකම ටික දානවා. ඉතින්
3: පාළුවත් තියෙන නේකට තමයි දාන. එහෙම හරියන්නේ නැහැ නේද? මේ වට ක්‍රමවේදයක් හදාගන්න වෙයි. අර ඉතින් මේ මොහොඳ හත් ගව්වක් කියලා ඉතින් එපත් කියනවා. හැබැයි ඒවට කලින් ලෑස්ති වෙන්නත් ඕනිති නේද?
2: එහෙනම් අපි හම් වෙසින්දෝ

0: 89 තුනේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩේ තහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: ペーターネモーニングショーへか The Welcome Show。
1: නවයයි විනාඩි 9යි දැන් වෙලාව 9යි 9යි 9 නපුරවයි සමර නවෙන් නපුරුයි කියලා කියනවානේ ඔයා නවේ නිකන් හරි අපිට නපුරුකම් කරොත් එහෙම බලාගමු ඈ නවේ අයින් කළා දාන්න
2: ඕවනම් මොනවාද අපිට නේද
1: ආයිදින් නවේ නෙවෙයි අපිට වෙලා තියෙන දේවල් එක කවන්නේ නෑ
2: නපුරු නපුරු වෙලා තියෙන අපි අපේ දෛවේ නේද දෛවේ කුරිරු වෙලා තියෙන නිපුනේ
1: ඔව් කුරිරු වෙලා තියෙන හොඳටම
2: ඉතින් මේ පැයතුවට මතක් කරන්න ජීවිතේ දිනන්න සූදානම් වෙනවාට වාසනාවන්ත සහ වෙරවීරියෙන් ජීවිතේ දිනන්න පුළුවන්ගෙන පැයක් වෙන්න කියලා ඉතින් මේ පැය ප්‍රාර්ථනා කරනවා අපේ අවසාන පැය තමයි මේ පටන් ගන්න.
1: අපිට එක මේ ගමන යන එක තේනවා ජාතික ලොතරැයි මණ්ඩලය ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වුණොත් එහෙම අපේ අර හීනවලට අපිට ඉක්මනටම යන්න පාර හදා ගන්න පුළුවන්කම තියෙනවා. නීති විරෝධී නෑ නේ චාමර නීතිගතයි. ඒ නිසා කිසි ප්‍රශ්නක් නැතුව අපිට අපේ ගමන යන්න පුළුවන්. ඒ වගේම අපිට එක්ක මේ ගමනේදී අපි අසනීප වලට උන කැස්ස එම්බිල්සා වගේ අසනීප වලට ඉක්මන සහනය අරගෙන මෙල්ඩෝල් අපි ගාව ඇවිත් ඉන්නවා.
2: අනිවාර්ය ඉතින් මෙල්ඩෝල් එකක් ගන්න ඔය කැක්කුම් එහෙම තියෙනවනේ නේද ඔලිව අමාරු කැක්කුම් තියෙනවනะ දැන් ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ නේද
1: ඔව්
2: තියෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ උතුරු කොටසේ රටවල් 11ක් පුරා පැතිරලා තියෙනවා සාමාන්‍යයෙන් මේ දල වශයෙන් කියනවනම් එහෙම විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්
1: මිලියන
2: 9.2ක් වර්ග කිලෝමීටර්
1: ඔව්
2: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර.
1: හරි.
2: අපි ලොකුයි කියලා හිතාන ඉන්න අයට ඇහෙන්න මම මේ කියන්නේ. නේද? දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා.
1: දකුණු ප්‍රදේශ
2: පහළට එනවා. ව්‍යාප්තිය වැඩි වෙනවා. මේ වැඩිවීමත් එක්කම අප්‍රිකාවේ ඊටාම සාරවට තිබුණු සරුසාරවට තිබුණු සමහර ගම්මාන අද සහරා කාන්තාරෙන් අඩි 100ක් 200ක් මහා වැලි වලින් වැහිලා ගිහිල්ලා
1: තියෙනවා.
2: මේක නතර කරගන්න ඕනි කියලා අප්‍රිකානු බලධාරීන් සහ ලෝක ප්‍රජාව කටයුතු කරන්න ඕනි කියලා තීරණය කරගන්නවා. මොකද මෙහෙම ගියොත් දකුණු අප්‍රිකාවට නිකම්ම සහරා කාන්තාරේ ව්‍යාප්ත වෙන්න පුළුවන්. දේශගුණික විපර්යාස නිසා මේ කාරණාව සිද්ධ
1: වෙන්නේ.
2: එතකොට ඒ වැලි කුණාටුවකින් බේරෙන්න බෑ. ඕවා නිකන් සුරංගනා කතාවල තියෙන ඒවා වගේ
1: නෙවෙයි.
2: එතකොට දැන් මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හදනවා ප්‍රාකාරය කියලා. මේ ප්‍රාකාරය හදන්නේ සිමෙන්ති, කළුගල්, කොන්ක්‍රීට් ඔය තියෙන ඒවා භාවිත කරලා නෙවෙයි. මේ හදන ප්‍රාකාරය හදන්නේ ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්.
1: ගස් මිලියන ගණනක
2: විශාල ප්‍රාකාරයක්. ලෝකය පුදුම කරපු මිහිමත තියෙන මහා විශාලතම මිනිසා විසින් නිර්මාණය කරන හරිත ප්‍රාකාරය ගැන තමයි මම මේ කියන්න හදන්නේ. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා. මහා හරිත ප්‍රාකාරය ගැන තමයි මම මේ කියන්න හදන්නේ. 2007 දී තමයි මේ වැඩේ පටන් ගන්න. හරි. මේකට ලෝකයේ තවත් විශේෂම සංවිධාන ගණනාවක සහයෝගයත් මේකට ලබා දීලා තියෙනවා. දැන් මේක පටන් ගන්න නිපු අප්‍රිකාවේ බටහිර කෙළවරේ අට්ලාන්ටික් සාගර වෙරළේ තියෙන සෙලගාල් දූපත්වලි. සෙලගාලෙන් තමයි මේ වැඩේ පටන් ගන්න. එතකොට සෙලගාලෙන් මේ වැඩේ පටන් ගන්න. එතකොට දන්නවනේ බටහිර වෙරළින් තමයි පටන් ගන්න. මේක ව්‍යාප්ත වෙනවා නැගෙනහිර වෙරළට අප්‍රිකාවේ. නැගෙනහිර වෙරළේ අප්‍රිකාවේ රතු මුහුදට මායිම පිහිටලා තියෙන ජිබුටි කියන රටින් තමයි මේක ඉවර වෙන්නේ.
1: ජිබුටි
2: කියන රටින් සමස්තයක් විතර සම්පූර්ණ දුර කිලෝමීටර් 8000ක්.
1: කිලෝමීටර් 8000ක්.
2: එයාලා ඇස්තමේන්තු කරපු පළල වෙලා තියෙන්නේ කිලෝමීටර් 15ක්. මේක ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද ගස් කියන දේවල් රේඛාවක හදන්න බෑනේ උච්චාර ප්‍රමාණයක. වැඩි වෙන්න පුළුවන්. මොකද වැඩි වෙන තරමට හොඳයිනේ. දැන් මේ වැඩේ 2007 දී පටන් ගන්න අද 2026 කාලේ වෙනකොට මේක 120ක විතර ප්‍රගතියකට ගිහිල්ලා තියෙනවා. 2030 වෙනකොට වැඩි ඉවර කරන්න සූදානම් වෙලා තියෙන්නේ. බලාපොරොත්තුව තියෙන්නේ 100ට ගස් මිලියන 100ක් විතර හිටවන්න පුළුවන් වෙයි කියලා තමයි මේලගේ ඇස්තමේන්තුව තියෙන්නේ. හරි. එතකොට මේ වැඩේ වට හිතා ගන්න පුළුවන් අපිට හිතන්නවත් බැරි තරම් මහ විශාල වැඩක් නේද? මේක කොච්චර ලොකුවට මේ වැඩේ කරනවද කියනවනම් චන්ද්‍රිකා ඡායාරූපවල පව අප්‍රිකාවේ අද වෙනකොට මේකේ ඡායාරූප නිකුත් කරලා
1: තියෙනවා.
2: මේ වැඩේ සාර්ථකව ওই සෙලගල් වලින් වගේ පටන්ගෙන ඒ රටවල් වලින් කරගෙන යනවා මේ වැඩේ. ඊටාම හොඳට කරගෙන යනවා. එතකොට දැන් රටවල් 11 කරා මේ ප්‍රාකාරය යනවා. සෙලගල් යනවා, ඒ වගේම තවත් ওই මාලේ, ඒ වගේම නයිජීරියාව, සුඩානය, එරිට්‍රියාව, ජිබුටි වගේ ඔබ රටවල් 11ක් පුරා මේක යනවා. මේක එක දිගටම යන වැඩක් නෙවෙයි. මේ රටවල් වල තැන් තැන තමයි මේ වැඩේ පටන් ගන්න. එතකොට නැත්තම් අර විදිය කරන්න අමාරුයි. මොකද මේ සහරා කාන්තාරයේ සම්බන්ධයෙන් කතා කරද්දි සහරා කාන්තාරයේ දල වශයෙන් අපි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් වගේ වෙනවා.
1: ඔව්.
2: උපරිමයේ සෙල්සියස් අංශක 50ක් වගේ
1: වෙනවා
2: දවල් කාලයේදී. රාත්‍රී කාලයේදී සහරා කාන්තාරයේ උෂ්ණත්වය එක පාරටම සෙල්සියස් අංශක 0 දක්වා වගේ අඩු වෙනවා.
1: ඈ
2: හිතන්නේ පරිසර වෙනස කොහොමද කියලා?
1: ඒගනේ.
2: ඒක හිතා ගන්න බෑ. මොකද ඒ තරම් විශාලත්වයක් තියෙන අර දවල්ට රත් වෙන වාතය නැවත සීතල වෙනවා. ඒක නිසා හරි අමාරු මේ වැඩේ කරගෙන යන්න. ඔයා හිතන්නේ මේ වැඩේ කරන්නේ යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝගික කරගෙන කියලා? මේ වැඩේ කරන්නේ නිපු මානව දෑති. ඔයා සමහරලාට රූපරාමු දැකලා ඇති මහා විශාල වලවල් මිනිස්සු එකතු වෙලා කපලා ඒ වලවල් අවුරුද්දක් දෙකක් තියෙනවා වැහි වැටිලා ඒ වලවල් සීතල
1: වෙන්නේ.
2: ඉන් පසුව තමයි ගෙනල්ලා පැල මෙතන හිටවන්. ඒ ඔය හදන්නේ නිකන් පුණීල හැඩයට තමයි ඒ වලවල්
1: කපන්නේ.
2: වතුර මෙහෙම එකට එකතු වෙලා පොළොට ගිලා බහින්. ඒක නිසා මේ වැඩේ මහා විශාල වැඩක්. අපි හිතනවා වගේ අපේ ගෙදර නිකන් මල් පැලයක් හදනවා වගේ, එහෙම නැත්නම් පාම් ගහක් හදනවා වගේ වැඩක් නෙවෙයි මේක. මේක විශාල වැඩක්. හැබැයි නිපු මේ වැඩේ අප්‍රිකාවේ මේ සියලුම රටවල් වල මිලියන ගණනකට රැකී අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. සමස්තයක් විතර ගත්තාම 3-4 ලක්ෂ වගේ දඬ ඍජු රැකියා මෙතනින් ලැබිලා තියෙනවා. එතකොට අප්‍රිකානු සංගමයට තමයි මේ වැඩේ බාර වෙලා තියෙන්නේ. සහෙල් කලාපය කියලා කියන්නේ. එතකොට දැන් 2026 වෙද්දි තමයි සම්පූර්ණ ව්‍යාපෘතියෙන් 20% වැඩ අවසන් වෙලා තියෙනවා. දැනට අක්කර මිලියන 45ක විතර හෙක්ටාර 18ත් 20ත් අතර ප්‍රමාණයක ගස් වවලා ඉවරයි. මේ වැඩේ කොහොම හරි මෙයාල ඉවර කරන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. මේකට බලපාලා තියෙනවා ප්‍රධාන කාරණාව ටිකක් සීමිතව වැඩේ යන්න රටවල් අතර තියෙන දේශපාලන අර්බුදය. ඒ වගේම මෙයාලට ගොඩක්ම බලපාලා තියෙන්නේ ආර්ථික ගැටලු. මොකද මේකට විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේ වැඩේ නේද?
1: ඒකනේ.
2: අපි සිංහරාජ කපලා දානෝ. තව උදාහරණ කියන්න ඕන. දකුණු ප්‍රදේශයේ දැන් හම්බන්තොට වගේ ගොඩක් තැන්වල අපි එලි කරලා දානවා නේද?
1: ඔව්.
2: මෙයා තේරුම් ගන්න තියෙනවා මානවයාට ජීවත් වෙන්න මේ ගහක් කොලක් නැතුව පුළුවන් කමක් නැහැ කියලා.
1: සමහර රක්ෂිතවල ක්‍රීඩාංගන හදන්න යනවා.
2: අපේ උඩ උතුරුගොඩේ කුරුළු පාරාදීසරික ක්‍රිකට් ගහන්න අපිට තැන් නැහැ වගේ නේද?
1: මේ මිනිස්සු රට අපි මේ කියන චාමන දෙයක් වෙන්න ඕනේ තේරුම් ගන්න. දෙයක් උනාට පස්සේ තමයි මේක මෙහෙමයි කියලා ටග් ගාලා පටන් ගන්න. හැබැයි එතකොට වෙන්න ඕන දේවල් ටික වෙලා ඉවරයි.
2: අනිවාර්යයෙන්. මේ වැඩේ නිකන් ඔයා ගිහිල්ලා බලන්න කොච්චර අමාරු වැඩක්ද කියලා. මේ මිනිස්සු තමන්ගේ උපරිම දායකත්වෙ නිපු මේ වැඩේට ලබා දෙනවා මේ අප්‍රිකාවේ රටවල මිනිස්සු. සමහර අය සොයෙච්චාවෙන් ගිහිල්ලා මේකේ වැඩ කරනවලු. මොකද මේ මිනිස්සු දන්නවා තමන්ගේ දරුවන්ට අනාගතයක් හැදෙන්නේ මේ ගහක් කොලක් එක්ක තමයි. සහරාවත් එක්ක හැප්පෙන්න නිකන් කයිවාරු ගහලා පුළුවන් කමක් නැහැ. නිකන් තාප්ප ගහලා පුළුවන් කමක් නැහැ.
1: ඔව් අපි බය වෙනවා මුහුදු ගොඩ ගලයි කියලා. ඒගොල්ලෝ බය වෙනවා වැලි ගොඩ ගලයි කියලා.
2: අනිවාර්ය හිතන්න සෙල්සියස් අංශක 40ක වගේ උෂ්ණත්වයක ගහක් කොහොමද හදලා පරිස්සම් කරගන්නේ කියලා.
1: ඒක නනික වතුර. ඒක
2: පුදුම හිතුණා නිපු ඒ කතා. වතුර සමහර මිනිස්සු ආ දන්නවද නිපු ලිංග වල තියෙන වතුර ගිහිල්ලා මිනිස්සු පැල වලට දානවා. සමහරට කිලෝමීටර 3-4 මිනිස්සු සහරාව මත වාහනවලට යන්නේ. හරේ වතුර රන් ගිහිල්ලා දානවලු රටේ මිනිස්සු. ගහක කොලක වටිනාකම දැනෙන්නේ අප්‍රිකාවගේ රටවල ජීවත් වෙන මිනිස්සුන්ට. අපිට මොනවද ගහක කොලක වටිනාකම දැනෙන්නේ?
1: අපි දන්නවනේ චාමර ඒ වගේ පැතිවල කන්න බොන්නවත් නැතුව මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. ඉතින් එහෙම තැනක කාන්තාරෙන් එන වැලි ටික මේ ඉන්නේ නැතිව දෙන්න අපේ රට පරිස්සම් කරගන්න ඒගොල්ලෝ මොන තරම් දෙයක් කරනවා.
2: ඉතින් මේ වැඩේ ඇත්තටම ග්‍රේට් වැඩක් නෙවෙයිද? The great green wall එක අපිත් පුළුවන් නම් දායකත්වයක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. අපිට ඉතින් එහෙම පුළුවන් කමක් නැහැ ඉතින් නේද? අපිට කරන්න පුළුවන් ඉතින් මේ සබාදහම රැකගන්න නේද? පරිසරයේ තියෙන වටිනාකම තේරුම් ගත් අප්‍රිකාවේ මිනිස්සුන්ට අනිවාර්යෙන් අපිට කියන්න තියෙන්නේ නියන් සමයවන් පහව ගිහිල්ලා නේද? දේශගුණයේ වෙනස් වල හරි කවන්න නැහැ. වැහි වහින කාලයක් මේ මිනිස්සුන් උදා කරලා දෙන්න මේ පෘථුවියට මේ කරන සේවාව අතිවිශිෂ්ටයි. ඉතින් ග්‍රේට් වැඩක් තමයි අප්‍රිකාවේ මිනිස්සු මේ කරගෙන
1: යන්නේ.
2: පුළුවන් නැති ලෝක බලධාරි මේකට තව සහයෝග දෙන්න.
1: පරිසර සම්මුතියන් තියෙනවානේ චාමර.
2: සමහර වෙලාවකින් සහයෝගය ඇතරම ලබා දීලා තියෙනවා. හැබැයි ඉතින් තවත් සහයෝගය ලබා දෙන්නේ මොකද අප්‍රිකාවේ ගොඩක් දේශපාලන අර්බුද රසක් තියෙනවා. සමහර තැන්වල යුද්ධ තියෙනවා.
1: ආර්ථික අර්බුද
2: බරුණටම තියෙනවා.
1: කොසගිනි දරුණටම තියෙන ප්‍රදේශ.
2: මේක විවර කරන්න මෙයලා බලාපොරොත්තු වෙන රටවල් 20ම අවර්ණ කරලා තමයි මේක ඉවර කරන්න ප්ලෑන් එක
1: තියෙන්නේ.
2: මේවා තමයි ප්ලෑන් කියන්නේ. මේවා තමයි වැඩ කියලා කියන්නේ.
1: ඔව්.
2: එහෙම නැතුව බස් වලට එකක් විවෘත කරන එක නෙමෙයි වැඩේ කියලා කියන්නේ නේද?
1: එහෙනම් අපි අම්ම කෙටි විරාමයකට වෙලාව මතක් කරලා නම් උදේ 9:00 විනාඩි 18යි. කරුණාව වේදමක් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑග්ගයි. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: වැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: දශක පහක් පුර අපිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේල සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: with ආශි.
7: Number 20. Number 10. Number 5. Number 1.
5: Saturday. Weekend එක happening කරගන්න.
4: එදා මෙදා තුර ජනප්‍රිය සින්දු.
8: Oh God.
4: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
5: Supreme Radio. Super Hits 20 with Hasita.
9: අසුනවියයි එක අසුනවියයි තුන. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagiyanda. Wagiyata.

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක. The Welcome Show.
1: දෙනවයයි විනාඩි 25යි දැන් තලාව.
2: බණ්ඩාරගම මදූෂ ෆැෂන් එකෙන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. බණ්ඩාරගම මදූෂ ෆැෂන් ෂූ එකෙන් වහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. කසුන් අයියා, ඒ වගේම ඉරේෂ් අක්කා, ඒ වගේම සංජු අක්කා, කල්යාණි නැන්දා, මදූෂි නංගි, චතු නංගි, ලක්මාලි නැන්දා, රමණි නැන්දා, ඒ වගේම මයුරි, උෂානි, වාසනා රාණි.
1: මදූෂි නෙමෙයි මනුෂ්‍යයනේ, මනුෂ්‍ය.
2: අනේ සමා වෙන්න දෙයනේ මනුෂි.
1: බලන්න මනුෂි මේ චාමර අයියා වගේ නම වැරද්දුව මනුෂි.
2: මතක තියන්නේ වයසක මිනිස්සු දැන් අපි. ඉතින් බොහොම ස්තුතියි කට්ටිය අහගෙන ඉන්නවා. තවත් ඉස්සරහට මතක් කරන්න අපි අහගෙන ඉන්නා නේද? තියෙන වැඩාසිය අමතක කරන වෙලාවකට ඔය එකතු කරගන්න නේද?
1: ඒක නෑනේ. බලව ගොඩාක් හදනුගොන මතක් කරා. ඔය හැමෝටම කියන්න දෙයක් තියෙනවා. දැන් ඉස්සරහට ඔය ඉන්න තරුණ පරම්පරාව ගෙවල් හදන්න එහෙම බලාගෙන ඉන්නවනේ නේද? ගෙවල් හදාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ ගෙදරට මෙල්වා RB500 කම්බි තමයි ගන්න ඕනේ.
2: අතිවාරම ශක්තිමත්ව හදාගන්න බෑ ඉස්සලා නේද? ඒක නිසා අතින් අතිවාරම ගොඩනගද්දි මෙල්වා RB500 මතක තියාගෙන ගිහිල්ලා හાર્ඩ්වෙයාර් එකෙන් ගන්න. හරි.
1: අනේ ඉතින් සල්ලි නෑ කී කී ඉන්නවා නම් සල්ලි නෑ කී කී ඉන්න එපා. ගන්න අද සම්පතක් රුපියල් 40ක් තියෙනවා නේද? එනේ රුපියල් 40ක් වේදන් කළා. අද සම්පත ගත්තට පස්සේ මහජන සම්පත දෙනුම්බාරයෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගලප ගත්තොත් අද සම්පත ජයග්‍රහයකින් තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගලපුවොත් රුපියල් 250,000යි. අවසාන අංක හතර ගැලපුවොත් රුපියල් 50,000යි. අවසාන අංක තුන ගැලපුවොත් රුපියල් 4,000යි. ඊට පස්සේ තව තෑගි තියෙනවා.
2: තව සෙසු තෑගි තියෙනවා. ඉතින් මතක තියාගන්න අද වියදමට හරියනම ලොතරැය්ය. අද සම්පත ලොතරැය්ය. කාගවන් නායටිල්ලෙල්ල දුක් වෙන්න ඕනේ නැහැ. ගිහිල්ලා ගන්න නේද?
1: ඔව්.
2: ඒතකොට ඉතින් කාගවත් අය මේ රැස් බලන්න ඕනේ නැහැ.
1: නේද? කසාගලට යන්නත් ඕනේ.
2: කසාගලට ග්‍රීන් සුප් එකකට යන්න ඕනේ නේද?
1: කසාගල ග්‍රීන් සුප් එකකට.
2: කසාගල ග්‍රීන් සුප් එකට ඉතින් ඔයාලට යන්න කියන්නේ ඉතින් විශේෂයෙන්ම නවතම සුපිරි වෙළඳසල් ජාලයක අලුත්ම අත්දැකීම ඔයාලට විඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට අත්‍යවශ්‍ය සීනි, හාල්, පිටි, පරිප්පු වගේ මේ වගේ දේවල් වගේම grocery item හැමදේම එකම තැනකින් අඩු මිලට ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුප් එකට ඔයා යනවනම්.
1: ආහා, කොළඹට කිරි ගමට කැකිරි කියන එක නෑ නේ?
2: එහෙම නෑ. ගමෙන්න වැඩේ පටන් ගත්තේ මාතලේ අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල, නාරම්මල, ගම්පොල නේද? ඔය ශාඛාවන් වල තියෙන ඔබේ නගරෙත් ඔබට ආසන්නම තැනක්ද ළඟදීම ආරම්භ කරන්න තමයි බලාපොරොත්තුව
1: තියෙන්නේ.
2: ගිහිල්ලා බලන්න වෙනස කොහොමද කියලා. ප්‍රමිතිගත, ඒ වගේම අඩුම මිලට වංචාව, හොරබරු කිසිම දෙයක් නැහැ. ඩිස්කවුන්ට් රසක් ඔයාලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. කසාගල ග්‍රීන් සුප් එකට යනවනම් අපිත් යන්න ඉන්නේ. අපිට ළඟ අතුරුගිරියද කඩුවෙලද?
1: අතුරුගිරිය ටිකක් ළඟයි නේද?
2: එහෙනම් අතුරුගිරියට යා.
1: ඔව්, අතුරුගිරියට යා. මේක නෙමෙයි, මේ අර වෙල්ඩින් වැඩේ කරගන්නත් එපයි නේද?
2: වෙල්ඩින් වැඩේ කරගන්න ඕනි. ඔය අර කඩපු පුටු ටික හදාගන්නත් එපයි නේද?
1: මම නෙමෙයි කැඩුවේ, අපි ආශියාක තමයි පුටු ටික කැඩුවේ.
2: පඩියෙන් කපන්න ඕනි කාරණා පුටු.
1: ආශියාක පුටු ටික කරලා තිනවා. දැන් ඒකට අන්තිමේදී වත්සලායක හරියන්නේ නැහැ. මම යකඩින් පුටු ටික හදලා දෙනවා කියලා.
2: අර ඉස්කෝලේ පුටු ගෙනත් තිබුණා හරි.
1: ඒ ස්කූල් පුඩු වලත් මතකද වාට? සමහරවට ඇඳි තියෙන්නේ නිකන් විමට හාන්සි කරනවා.
2: නිකන් ඇඳන් වගේ සමහරව නේද?
1: එහෙම කරපු ළමයි අතීතයක් තමයි අපිට තියෙන්නේ. මේ ඊට පස්සේ තියෙන
2: එහෙම කියන්නේ පොදු දේපල එහෙම ඉතාලම ආදරෙන් රැකගත් අතීතයක් නේ අපිට තියෙන්නේ නේද?
1: අතීතයක් තියෙනවා. හැබැයි ඊට පස්සේ අන්තිමේදී ගෙදර අම්මලාගේ තාත්තලාගේ වේදමෙන් පුටු ගෙන්න වෙච්ච කාලෙක තිබ්බා.
2: තිබ්බා. ඔය හදන්නත් එමේ.
1: හදන්නත්
2: ඕනේ. සමහර පුඩු නිකන් 18 පට්ටම් වගේ නේ.
1: ඇයි මේසත් තේමනේ ජාවර මේසත් දිරනවා. ඇයි ඉතින් දිරන්නේ? ඉතින් හරියන දේවල් පාවිච්චි කරන්න නැති නිසා නේ ඉතින්.
2: ඔව්. හැබැයි ඒ කාලේ විශේෂයෙන්ම ඉස්කෝලේ ඩ්‍රෙස් වල තිබුණු ලෑලි නම් ඉතා හොඳ ඒවා මං හිතන්නේ. මොකද මම නම් අවුරුදු 10ක් විතර එකම මේස දැකලා
1: තියෙනවා.
2: ඒතකන් ඒ මේසෙ තිබුණා.
1: ආහ්.
2: ඒතරම් ශක්තිමත්ව තියෙනවා කියන්නේ නේ. දැන් වෙදි අඹ ලෑලි නෙමෙයි තිබුණේ නේ. ඉතින් ඔයාලට මතක් කරන්න වගේ වැල්ඩින් කර්මාන්තේ කරගන්න ඕන නේ. ඒත් ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. මෙල්වා වෙළඳින ඉලෙක්ට්‍රෝඩ භාවිත කරන්න සවිශක්තිමත් නිෂ්පාදනයක් කරගන්නවට පුළුවන්. විශේෂයෙන්ම අවම ලෝබර අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවේ ඉතා ඉහළ නිසා ඔයාලට ඉක්මන් සේවාවක් කරගන්න පුළුවන්කමක් තියෙන SLS සහතික කළ පළමු වෙළඳින ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙළඳින ඉලෙක්ට්‍රෝඩ කියන්නේ.
1: එහෙනම් ඉතින් මෙල්වා වෙළඳින ඉලෙක්ට්‍රෝඩ මොකද මං කියන්නේ?
2: වෙළඳින
1: වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඔයාගේ ඔය අත්‍යවශ්‍ය වැඩවලට. හරිද?
2: අපි සමහර වෙල්ඩින් කියන කියන්නේ නේද? වෙල්ඩින් වැඩ කරන කියන්නේ.
1: වෙල්ඩින් හුරු වෙච්ච අපිට මේ වෙල්ඩින් කියන්න ගියන් පස්සේ
2: අමන්නේ අදහස පැහැදිලි නේ නේද?
1: අදහස පැහැදිලි. වෙලාව මතක් කරන්න අඟ දෙනවෙයි විනාඩි 30යි.

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිටල බාණ්ඩ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්ලාස්ටිනස් සරුවේරෝ දොරලෝ පිටන පහන් ඇතුළෝ සියලුම පිටන අවශ්‍යතා වෙනුවෙන් චාන්නික බ්ලාස්ටිනස් නුවර පාර කිරිපත් ගොඩ
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
5: Melva මෙති දන්න කියන GI box bar.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
8: එව මෙහෙව.
9: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
7: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ
11: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන්

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දින බල රාත්‍රී 7ට අනුග්‍රහය
2: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB දනඩිත හනේ ලොතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: සස්මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: ඔයන්නේ පඬිත නෝන.
4: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
3: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
5: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
3: හදමු හදමු.
5: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
3: දෙන්නම්කො හොඳ වර්ගයකින්.
5: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
6: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
7: පෙරලිකාර සඳුදා.
2: සතියේ
1: දවස් පහේම උදේ 10ට
8: 89.1 89.3

0: එක දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක.
1: උදේ 9:00 විනාඩි 53යි දැන් වෙලාව.
2: ලෝකෙදී සතුරු හිතන දේවල් අපි කියන්න එපා. අපිට ඒ වගේ වාසි ඍජුව නොලැබුණත් නේද වක්‍රව ලැබෙන්න පුළුවන්. ඉතින් නෑ, ඉතින් තවත් තෙල් මිල අඩු වෙමින් තියෙනවා ලෝක වෙළඳපළේ. දැන් අද උදෑසන වෙනකොට ආරංචි වෙලා තියෙනවා ඇමරිකානු බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එක මිල 1.2%කින් පමණ අඩු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 78.06 වගේ වෙලා තියෙනවා. ඒ වගේම WTI බොරතෙල් බැරල් එක මිල 1.28කින් වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් 75.08කින් වගේ අඩු වෙලා
1: තියෙනවා.
2: හොඳයි. මේවා මෙහෙමයි, අපේ මොව තෙල් අඩු වෙන්න ඕනේ කියලා නෑ නේද? ලෝක වෙළඳ පෙළේ තෙල් මිල අඩු වෙනවා කියලා කියන්නේ නාවික ගාස්තු අඩු
1: වෙනවා.
2: නේ? දැන් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වෙනවා කියලා කියන්නේ අර ඉරානයේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගත කප්පම් ටික අඩු වෙයිනේ නේද? අපි දන්නේ නැවිද කියලා. එහෙම වුණාම සමස්තයක් විදියට ලෝකයේ විශාලතම තෙල් ප්‍රවාහනය නැවත ශක්තිමත් වෙනවා. එතකොට අපේ අපිට ලැබෙන ආනයන කරන ගොඩක් දේවල් නැව ගාස්තුෙම අඩු වෙනවා කියන්නේ ඒකේ ප්‍රතිලාභ අපිට ලැබෙනවා. ඉතින් ඍජුව වක්‍ර වෙති නේද? ඍජු ලැබෙනවන හොඳයි ඉතින් අපිටත් නේද? බලන්නෑ බලමු ඉතින් ඉස්සරහට මේ දේවල් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
1: ඍජු?
2: ඍජු?
1: වචනයක් විතරයි.
2: ඍජු වචනයක් විතරයි. තෙල් කියලා දෙයක් කොහොම හරි ලෝකෙට ඇවිල්ලා ඉතින් තෙල් හින්දා අපි විඳපු දුකක් අපිට මතක ඇතිනේ නේද?
1: නෑ නෑ, ඍජු වචනයක් විතරක් නෙමෙයි ක්‍රියාත්මක වෙනවා. ඍජුව වැඩි වෙනවා චාම. ඍජු අඩු වෙන්නේ වක්‍රව තමයි. අඩු වෙන්නේ.
2: ඔව්. අඩු වෙනේම වක්‍රවනේ, අඩු වෙනේම අඩු වෙන්නේ
1: නැහැ. හැබැයි දන නිදහනේ නම් ඍජුවම දෙනවා චාමර.
2: මේක
1: වක්‍රාකාරයෙන් හරි ඍජුවම හරි කොහොම හරි අපිට කෝටි ගණනක් තමයි දෙන්නේ.
2: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් දිනුම් මැදින් මැදෙන වාට ඍජුව අවස්ථාවක් දෙනවා වගේම ඔයා වටා වක්‍ර රැකියා කීයක් නම් දැන් නිර්මාණය වෙලා ඇතිද නේද?
1: ඒකනේ.
2: ඉතින් දන නිදහනේ කියලා කියන්නේ ජාතියේ මහා ධන සම්පත අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද දිනුම් අවස්ථා ගොඩක්
1: තියෙනවා.
2: ගිය මාසේ 29 වන සිකුරාදා කෝටි 12.4ක සුපිරි ත්‍යාග මුදලක් කඳු උඩරටින් බිහි කළා. අපේ රටේ ඒකාබද්ධ අරමුදලට ශක්තිය සහයෝගය ලබා දෙනවා දශක 6කට වැඩි කාලයක් ජාතික ලොතරැයි මණ්ඩලය. දැන් ඉතින් දර නිදහනේ ගන්න විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු කරන අතරේ සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් වලට හිමි කරගන්න පුළුවන්. ඒ හින්දා වැඩි වැඩියෙන් දන නිදහනේ ලොතරැයිපත් ගන්න ඕනි කියලා අපි ඔයාලට මතක් කරන්නේ ඒ නිසා තමයි.
1: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අදට වැඩසටහන නිමා කරලා අපිට යන්න වෙලාව වෙත් තියෙන්නේ.
2: එහෙනම් පරිස්සම වැඩ ටික කරගන්න.
1: අද දවසම වැස්ස.
2: කියලා අපි හිතනවා. බලමු ඉතින් සමහර පැත්තට නඩුයි. සෙනසුරාදාත් වැස්සොත් තමයි අපි වැඩේ තියෙන්නේ.
1: එපා.
2: අපි බලා ගන්නම්කෝ දාර නේද?
1: සෙන්සුරාදට වහින්න එපා. මොකද ඕගොල්ලෝ දන්නවා නම් වැස්ස එදාට විතරක් පොඩ්ඩක් උදේවරුවේ නවත්තන්න විදියක් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේක විවිධ ක්‍රියාත්මක කරන්න ඕනේ. හරිද? අනික තව දෙයක් මතක් කරන්න ඕනේ. දැන් පොසොන් පොයේට මේ දරුවෝ ලෑස්ති වෙනවානේ චාමර. පොසොන් පොයේට දරුවෝ ගොඩක් ලෑස්ති වෙනවා. එක එක දේවල් කරනවා. සමහර පොසොන් වලටත් කූඩු හදනවා. ඒ වගේ දේවල් කරනවා.
2: තලේ හදනවා නේද?
1: ඔව්. පොසොන් බැතිගේ වලට ලෑස්ති වෙනවා. ඉතින් එහෙම දේවල් වලට ලෑස්ති වෙනවා. ඉතින් එහෙම ලෑස්ති වෙන අතරේ සුප්‍රීම් රේඩියෝ අපිත් ලෑස්ති පොඩ්ඩක් හැකියාවන් රටට පෙන්නන්න ලෝකෙටම පෙන්නන්න. මොකද අපිත් එක ලෝකෙත් එකතු වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ දරුවා මේ චිත්‍ර අඳින දක්ෂ කෙනෙක් නම් දරුවාගේ හිතේ තියෙනවානේ පොසොන් පෝයේ මෙන්න මේ වගේ කියලා. අන්න ඒ හැඟීම චිත්‍රයකට ඇඳලා අපිට ස්කෑන් කරලා 0710893893 මේ 25 වෙනිදාට කලින් එවන්න. දැන්ටමත් අපිට හම්බලා තියෙන. ඉතින් ඔබේ දරුවාගේ දක්ෂතාවයත් අපි පෙන්නන්න ලෑස්ති. සහ එහෙම එවන දරුවොත් එක්ක අපි එකතු වෙලා සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනින් ලස්සන වැඩසටහනකුත් අපි කරන්න ලෑස්ති වෙලා ඉන්නවා කියන එක මතක් කරන්න.
2: එහෙනම් ඉතින් අවස්ථාව දරුවන්ට ලබා දෙන්න අපි අදට ගිහිල්ලා එන්නම්. ජයග්‍රහී සුබ දවසක් ඔයාට. මං චාමර.
1: මම නිපුණිකා.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබදාසනක් අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 1යි දැන් වෙලාව 5
4: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙන සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. අයිබෝවන් සුබ්බම සුබ උදෑසනක්. උදේ 10යි විනාඩි 6යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් පුරුදු විදිහටම පුරුදු වෙලාවටම ඔන්න පුරුදු වැඩසටහන පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් රසපිරි බ්‍රහස්පතින්දා දවස තමයි මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. මම දන්නවා අත දවස එනකන් අපේ විශේෂම අපේ කාන්තා පාර්ශවයේ ඇඟිල්ල ගැනගෙන ඉන්නවා කියලා. මොකද ඉතින් අලුත් රෙසිපි ගැන කියනවා ඒ විතරක් නෙවෙයි, අපිට කන්න හොඳ කෑම ජාති ගැන කියලා දෙනවා නේද? මේ හැමදේම කියලා දෙන එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් කියලා කියන්නේ. එහෙමනම් ඉතින් අදත් රෙසිපි ගොඩක් ගැන කතා කරන්න. ගොඩක් කියලා කියන්නේ මම හොයාගෙන ඇවිල්ලා තියෙනවා රෙසිපි ටිකක්. ඒ ටික අනිවාර්යම කියන ලෑස්ති වෙනවා. ඉතින් ඒ නිසා මේ මතක් කරනවා ඔය විදිහටම මේ පැය දෙක මග අරගන්නේ නැතුව මිස් කරගන්නේ නැතුව අනිවාර්යම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා. එහෙම අහගෙන හිටියොත් අත මොනවද හදන්න කියලා දෙන්නේ? අත මොකක්ද හදලා මේ හදන්න කියලා දෙන ඩ්‍රින්ක් එක? මේ වගේ ගොඩාක් කරුණු කාරණා ඒ ටු ඉසෙට් දැනගන්නවාට චාන්ස් එක තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යම මේ පැය දෙක අහගෙන ඉන්න ඕනේ. හරිද? හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකින්ම සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පටන් ගන්න තමයි ලෑස්ති වෙන. දෙකටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 512 510 510 ට. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ වට්ස්ඇප් එක පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක්. ඔය ආතර එකන ඔයාට ආතර එකන හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දු අහන්න ඔයාට අවස්ථාව තියෙනවා. මේ කෑම ගැන කතා කරන වෙලාවෙදී නේද ලස්සන ලස්සන සින්දු අහන්න ඔයාට චාන්ස් එක තියෙනවා. ඔයාට එවන්න පුළුවන් මැසේජ් එකක් 0718 89 83 89 83. එහෙමනම් දෙකටම අහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් අනිවාර්යයෙන්ම මතක ඇතුව මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න ඕනේ. එහෙමනම් වෙලාවත් මතක් කරන්න. උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව 5.

0: ඔයාගේ ජීවිතයට ආදරේ හැමදාමත් හොඳම මතක අලුත් කරන එකම තැන
1: Supreme Lifestyle.
0: කරුණාව වේදමක් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑක්කයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 16යි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
4: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
7: ටෙම්පෝ ටවුන්
6: with ආශි.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3 Supreme Radio.

හැමෝම ගැන වදවන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10යි විනාඩි 21යි දැන් වෙලාව. එදින රසපරි බ්‍රහස්පතින්දා දවස තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. දැන් මට හිතුණ මුලින්ම හරිම ලේසියෙන් අපිට හදාගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක් ගැන කියලා දෙන්න ඕනේ කියලා. දැන් ඇත්තටම මැංගු ස්මූති එකක් හදන විදිහ ගැන තමයි මම මේ කියලා දෙන්නේ. දැන් අඹ කියලා කියන්නේ පොදුවේ අපි හැමෝම කන්න කැමති හරි රසවත් පළතුරක්නේ. මම හිතනවා මේ අඹ කන්න කැමති නැති කිසිම කෙනෙක් ඉන්න ඇති කියලා. මොකද මේ ගොඩක් වෙලාවට අපි වයස් භේදයකින් තොරව මේ අඹ කියන පළතුර කන්න හරි කැමතිනේ නේද? ඉතින් ඒ නිසාම තමයි මට හිතුනේ අඹ වලින් හදාගන්න පුළුවන් රසම රස ස්මූති එකක් හදාගන්න විදිහ ගැන කියන්න ඕනේ කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙන දේවල් ටික ගැන මම මුලින්ම මතක් කරන්නම්. උන කොලයක් පෑනක් එහෙම ළඟ තියනවා නම් ලෑස්ති කරලා ගන්න. මෙන්න මේ දේවල් තමයි මේ මැංගු ස්මූති එක හදන්න අපිට උවමනා වෙන්නේ. අංක එකටම අපිට ඕන වෙනවා අඹ ගෙඩි 3ක්. දැන් මෙහෙමයි, මෙතන මම ගත්තේ 5 දිනක් විතර ඉන්න ෆැමිලි එකකට හදාගන්න පුළුවන් වෙන විදිහට තමයි අඹගිඩි 3ක් ගත්තේ. ඉතින් ඔයාගේ පවුලේ පිරිස වැඩි නම් ඔයාට අඹගිඩි ගන්න වැඩි කරගන්න පුළුවන්. හරිද? අඹගිඩි 3ක් උමනා වෙනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයක් විතර ඔයාට ඕන වෙනවා. ඔන්න ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයක් ඕන වෙනවා. ඊට පස්සේ කරත මුංගු කුඩු තේ හැඳි භාගයක් විතර ඔයාට මේ ඩ්‍රින්ක් එක හදන්න අපිට අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඔයාට මේ ඩ්‍රින්ක් එකට සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. තව රස වැඩි කරගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට මීපැණි උනත් උන පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අයිස් කැට ඕනේ. අන්තිමට වියලි මිදි ටිකකුත් තිබ්බනම් මේ ඩ්‍රින්ක් එක අපිට තවත් රස කරගන්න ඔන්න ඔයාට චාන්ස් එක තියෙනවා. හැමරන් ඉතින් මේ දේවල් ටික තමයි උමනා වෙන්නේ. මම දැන් කියන්නම් ඩ්‍රින්ක් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ අඹ ටික පිරිසිදු කරලා පොතු ටික ඇරලා අඹ ටික පුංචි කෑලි වලට කපාගෙන මේක ක්‍රීම් එකක් වෙනකන් බ්ලෙන්ඩ් එකේ බ්ලෙන්ඩ් කරගන්න එක තමයි ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ. මතකයිනේ නේද? ඊට පස්සේ අර බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක තියෙනවනේ අඹ පේස්ට් එක, මෙන්න මේ පේස්ට් එකට ඔයාට පුළුවන් අර අපි ගන්න කියපු ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප භාගයයි කරද මුංගු කුඩු තේ හැඳි භාගයයි. ඒ විතරක් නෙවෙයි, සීනි දානවා නම් සීනි, එහෙමත් නැත්නම් මීපැණි එකතු කරනවා නම් මීපැණි, මේ හැමදේම එකතු කළා ඔයාට මේක හොඳට මිශ්‍ර කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම මිශ්‍ර කරගෙන අඩුම තරමේ පැය 4ක්වත් මේක ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. ඉතින් අන්න ඒ විදිහට ෆ්‍රිජ් එකේ තියලා ඔයාට පුළුවන් පැය 4කට පස්සේ මේ ඩ්‍රින්ක් එක අරගෙන ඔයාට ඉතින් පිළිගන්වන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මැංගු ස්මූති එකක් අපි හරිම ඉක්මනින් ඒ වගේම හරිම ලේසියෙන් හදාගන්නේ. දැන් මම කිව්වනේ වියලි මිදි ඕනේ කියලා. දැන් කල්පනා කරනවා නේද මනිෂා, මොකටද මේ වියලි මිදි කතාවක් ඕනේ කිව්වේ? කල්පනා කරා නේද? ඔයාට පුළුවන් මේක අමුත්තන්ට පිළිගන්නන මොහොතේ ඔය වියලි මිදි ටිකක් ඩ්‍රින්ක් එක උඩින් තියලා මේක පිළිගන්වන්න පුළුවන්. එතකොට ඉතින් ඩ්‍රින්ක් එක සර්ව සම්පූර්ණයි, හරිම රසයි. හරි, ඔන්න ඔය විදිහට තමයි මැංගු ස්මූති එකක් හරිම ලේසියෙන් පහසුවෙන් ටක්ටක් කාලා හදාගන්න විදිහ ගැන මම කියලා දුන්නේ. අඹ කියන්නේ ඉතින් අපි හැමෝම කැමති පළතුරක් නිසා මම හිතනවා මේ ඩ්‍රින්ක් එකට හැමෝම කැමති වෙයි කියලා. කැමති නේද? හරි, එහෙමනම් ඉතින් මේ ඩ්‍රින්ක් එක හදලා රස බලලා මේ පැත්තටත් රස කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. හරිද? මොකද ඉතින් ගොඩාක් වෙලා යන ඩ්‍රින්ක් එකක් නෙවෙයිනේ. හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. එහෙම හදාගෙන නිවාඩු පාඩුවේ රස බලලා මේ පැත්තටත් කියන්න මතක තියාගන්න ඕනේ. හරිද? රස බැලුවාම රස කියන්න අමතක වෙනවනේ. හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවක යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3. එහෙමනම් ඉතින් දැන් ලෑස්ති වෙන්නේ ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. ප්‍රියංකර පෙරේරගේ සින්දුවක් අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න මතකයි, නැහගෙන ඉන්න ගමන් මේ පැත්තට කෝල් එකක් ගන්නත් මතක තියාගන්න ඕනේ. හරිද? වෙලාවත් මතක් කරන්න. 10යි විනාඩි 26යි දැන් වෙලාව.

0: වෙලව මතක් කරන්න ගොද 10යි විනාඩි 29යි.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
0: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
3: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ඉගෙන ගන්න සර්.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: ප්‍රකට බිලියනපතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
1: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
4: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
1: රිදෙනවා.
4: අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.
7: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
8: අයියෝ මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මම වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
7: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දශක පහත් පුරා පිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රස් ටේලර්ස් සරුවේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට
4: පිටරට උදවියමයි හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
7: The welcome show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දු පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට
1: The welcome show අනුග්‍රහය
8: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
1: Supreme Radio.

89.3 Supreme Radio.

பார்வையாயி துண சுப்ரீம் ரேடியோ.

1.89.3 Supreme Radio.

0: කරුණාව වේදමක් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑග්ගයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්ලාස්ටේනස් සර්වේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්ලාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: බින්දු කෝපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකම්බදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
8: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
7: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
8: රිදෙනවා.
7: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
0: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio

0: Supreme Radio.
1: වාර්තා පිට වාර්තා කබිනි කෝටි 8 NLB දනඩතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම බෙදාතුරු ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
0: Supreme Radio මේක සුපිරියක්

91.3 Supreme Radio.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස්ටේලස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේලස් නුවර පාර කිරිපත් ගොඩ.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0212.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්.
4: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. Welcome show.
4: අනුග්‍රහය.
7: වාර්තාපිට වාර්තා කබුණු කෝටි 8 NLB තරණේ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

ඔයා කැන හිතාම කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකලහය විනාඩි 53යි දැන් වෙලාව. ඒ කියන්නේ මනීෂට යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. මම ගියාට අපේ මැක් ඇවිල්ලා ඉන්න සුප්‍රීම් ලන්ච් බ්‍රේක් පටන් ගන්න. ඉතින් එයාට වැඩේ බාර දීලා තමයි යන්න ලෑස්ති වෙන්නේ. යන්න කලින් එහෙම නිකන් ආවට ගියාට යන්න බෑනේ නේද? කටියක් ඉන්නව මතක් කරන්න, මම යන්න හදන්නේ බණ්ඩාරගමට. බණ්ඩාරගම මදූෂ ෆැෂන් ෂෝ එකේ අපි ඔයාලව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉතින් ඔන්න කසුණයි, අයිරේෂ් අක්කා, සංජු අක්කා, ඒ වගේම කල්යාණි නන්ද, ඒ විතරක් නෙවෙයි මනෝෂී, චතු, ලක්මාලි, රමණී, මයුරි, උෂානි, ඒ වගේම වසන්තරාරි, මේ කටි ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම කෙඩිය සමරසිංහ සේරුවාවල ඉඳන් මැසේජ් එකක් එවලා තියෙනවා. යාළුවෝ හැමෝමයි, පවුල හැමෝමයි මේ වෙලාව සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ආදරණීය ඔයාව එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම පුස්සල්ලාවටත් ඔය ගමම්ම යනව ඉක්මනින්ම ඒ පැත්තේ නීජි අනුර මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. මඩ පාතින් ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. රංජිත් චන්ද්‍රදාස්, ඒ වගේම අබේරත්න, මිල්ටන් මොහාන්, ඉන්ද්‍රසිරි, ඒ වගේම අමරසිංහත් එක්ක මඩපාත සිංහ සමාජ හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් තව කෙනෙක් ඉන්නවා, තව කෙනෙක් ඉන්නවා. උපුල් මැසේජ් එකක් එවලා තියෙනවා ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද කියාට හෙටත් උදේ 10ට අනිවාර්යෙන් වෙනවා ඔයාව හොයාගෙන. මොකද හෙට තමයි ඔයාගේ දවස. හෙට ඔයාගේ දවස. ඔයා කැමති විදිහේ සින්දු අහන්න පුළුවන්කම ලැබෙන, ඔයා ආතරය කරන කට්ටිය එකතු කරගන්න පුළුවන් එකම දවස තමයි හෙට. ඉතින් එහෙමනම් හෙට උදේ 10ට හම්බ වෙමු කියන පොරොන්දුවෙන් තමයි සමුගන්න ලෑස්ති වෙන්නේ. ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. හරිද? මම ගියාට සුප්‍රීම් ලන්ච් බ්‍රේක් පටන් ගන්න අපේ මැක් හොන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙමනම් ඉතින් දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න 11:55 දැන් වෙලාව. මම මනිෂා.

0: සුබදහවල කිතවතුනේ වෙලාව දවල් 12යි විනාඩි 1යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: කරුණාව වේදමත් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑක්කයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

ආයුෂ බොහෝ වේවා, සුභම සුබ දහවලක් වේවා හිතවතුනි. අද ලස්සන දවසක්, අද ජුනි මාසේ 18 වෙනිදා, වේලාව දවල් 12යි විනාඩි 8යි. FM 89.1 89.3 මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. හිතවතුනි සති දවස් පහම දවල් 12 ඉඳන් දවල් 2 වෙනකන් වාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් කියලා මතක් කරනවා. වාට ලන්ච් බ්‍රේක් විතරක් නෙවෙයි සුප්‍රීම් රේඩියෝ අහන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. වාට පුළුවන් FM 89.1 හරි FM 89.3 හරි සුප්‍රීම් රේඩියෝ අහන දවස පුරාම. එතකොට ලෝකෙ වටේ ඉන්නව කට්ටියට අපි වහන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපේ වෙබ්සයිට් එක, ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් අපි වහන්න පුළුවන් www.supremeradio.lk www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් වහන්න පුළුවන්. දැන් ලෝකෙ කොහේ ඉඳියත් අපි වහන්න, අපි දන්නවා සෑහෙන රටවල් ගොඩක ඉන්න ගොඩාක් දෙනෙක් අපි වහගෙන ඉන්නවා. ඉතින් අපි හරිම නිහතමානීව සතුරු වෙනවා, නිහතමානී ආඩම්බරයක් අපිට ඒ පිළිබඳව තියෙනවා හිතවතුනි. එහෙනම් ඉතින් ටිකක් මොකක්ද කියන්නේ සීතල කාලගුණයක්, ටිකක් උදේ පාන්දර හිමිදිරි උදෑසන ඉඳන්ම ටිකක් වැසි සහිත කාලගුණයක තමයි අපි, කාලගුණයක් තමයි අද භුක්ති විඳින්නේ නේ. එළියට බහිනකොටම වහින කාලගුණයක් තමයි අපි භුක්ති විඳින්නේ. ඉතින් කාලගුණේ මිනිස්සු වගේ තමයි, මිනිස්සු කාලගුණේ වගේ තමයි නේ, දෙකම සමානයි. එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගන්නයි සූදානම් වෙන්නේ. මතක් කරන්න ඕනේ ඉස්සරහට ලස්සන ලස්සන දේවල් ගොඩාක් වෙන්නට නියමිතයි හිතවතුනි නේ. අලුත් අලුත් දේවල් ගොඩාක් ඔයා වෙතගෙන එන්න

නියමිතයි විශේෂයෙන් ලංච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එකේ ඕගොල්ලොන්ට මේ විශේෂ දේවල් ලස්සන ලස්සන දේවල් දැකගන්න අහන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ඔක්කොම ඉක්මනටම දැනගන්නවාට පුළුවන් යන්න ෆේස්බුක් පැත්තට ගිහින් අපේ පේජස් දෙකක් තියෙනවා අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න අපේ පේජස් දෙකක් තියෙනවා. ඒ දෙකම ෆලෝ කරලා තියාගන්න අපේ ගෲප් එකට ඇඩ් වෙන්න කියලාත් මතක් කරනවා. එතකම අපේ ඉන්ස්ටා පේජ් එකක් තියෙනවා අනිවාර්යෙන්ම ෆලෝ කරලා තියාගන්න හිතවතුනි. එතකම මතක් කරනවා අපේ TikTok channel එක අනිවාර්යෙන් TikTok profile එක අනිවාර්යෙන්ම ෆලෝ කරලා තියාගන්න කියලා වට මතක් කරනවා. එතකම අපේ YouTube නාලිකාව YouTube channel එකත් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒව homework. හරිද? homework හරියට කරොත් මොනවද ලැබෙන්නේ? තෑගි ලැබෙනවා හිතවතුනි. ඉස්කෝලේ කාලේ ටීචර් එවට්ටිවා කියලා තමයි අපි රවට්ටන්නේ. තෑගි ලැබෙනවා ඕගොල්ලන්ට නේ. අපි අහන්න ලැබෙන එකම කොයිතරම් තෑගද, අපි බලන්න ලැබෙන එකම කොයිතරම් තෑගද. රයිට්. එහෙනම් අපි ජිප්සිස් ලගින් අද වැඩේ පටන් ගමුනේ. ජිප්සිස් මෙඩ්ලි එකක් අපේ මිස්ටර් බෑන්ඩ් එක දෙනවා. හරි ලස්සනට දෙනවා. එහෙනම් දවල් දෙක වෙනකම් මම ඉන්නවා මේ පැත්තේ. කෝල් කරන්න 01212510510 WhatsApp message කරන්න 0718 893 3ට.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවයා යුතුක මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Aashi.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්න දු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The welcome show.
6: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනේ රුත්‍රායියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: මෙල්ටෝල් හිසරතය උන සම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: 89.1 89.3 Supreme Radio.

වෙලව දව දුළහයි විනාඩී විසිත්තුනයි හිතවතුනි. මේ ලන්ච් බ්‍රේක් තමයිවා මේ විදියට හගෙනින්. ඉතිං මතක් කරන්න ඕනේ කීප දෙනෙක්ම ඉන්නවා අපිට කෝල් කරා. ඉතින් අපි ෂර්මිලාව මුලින්ම එකතු කරගන්න කඩුලාන පැත්තෙන් අපි වහගෙන ඉන්නවා කියලා කිව්ව. පහුගිය දවස් ටිකේම වැඩ රාජකාරි බොහෝමයකට හිර වෙච්ච නිසා අපිට කතා කරන්න බැරි වුණා කියලා කිව්ව. හැබැයි සුප්‍රීම් වේඩුව අහගෙන ඉඳියා කියලා කිව්ව. කමක් නැහැ, ඔයා අපි වහගෙන ඉඳලා තියෙනවා නේ, ඒකත් අපිට සතුටක්. ඉතින් පහුගිය දවසක මේ අපේ ෂර්මිලාගේ උපන්දිනය සැමරුවා කියලාත් කිව්ව. ඉතින් කඩුලාන පැත්තෙන් ෂර්මිලා කියලා කියන්නේ අපිට නිතර කතා කරන කෙනෙක්, අපිව ගොඩ කාලයක් ඉඳන් අපි වහගෙන ඉන්න කෙනෙක්, සුප්‍රීම් රේඩියෝ අහන කෙනෙක්. ඉතින් ඔයාට සුබම සුබ උපන්දිනක් වෙන්න කියලා සුප්‍රීම් රේඩියෝ අපි ටීම් එකම ඔයාට ප්‍රාර්ථනා කරනවා. ෂර්මිලා නේ නිරෝගී වෙලා නේ දීර්ඝායුෂ ලැබිලා ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඊටත් වඩා වැඩියෙන් බෝනස් එකම ඉෂ්ට වෙන ලැබෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි කඩලාණෙන් අපිට කතා කරන ෂර්මිලාට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක මතක් කරන්න කෙනෙක් ඉන්නවා, කළුතරින් කැලුම් කතා කරලා කිව්වා ලස්සන සින්දු එකක් පටන් ගත්ත ගමන් දෙනව නේද කියලා. ඉතින් ලස්සන සින්දු තමයි අපි හැමදාම දෙන්නේ. ඉතින් ඒකේ ක්‍රෙඩිට් එක හැමමම යවන්න ඕනේ අපේ ගයංගයයට. එයා තමයි අපිට මේ ලස්සන සින්දු ටික පෙළගස්සලා දෙන්නේ. ඉතින් නැවතත් මම මතක් කරනවා ඔයාට අපෝසරයක් මේ අපේ ෆේස්බුක් එකත් එක්ක, ටික්ටොක් එකත් එක්ක, ඉන්ස්ට එකත් එක්ක ළඟින්ම ඉන්න. මොකද ලස්සන දේවල් ගොඩාක් වෙන්නට නියමිතයි හිතවතුනි, ඔයාටත් අවස්ථා ලැබෙන්නට නියමිතයි නේ. ඒ නිසා සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් ඔක්කොමත් එක්ක ළඟින්ම ඉන්න. අපි යනවා කතාවට. අද දවසේ කතාව මොකක්ද දන්නවද? අද මම ඔයාට ගෙනාවා ඔයාට මොකද්ද කියන්නේ මේක මේ මොවා ළඟින්ම තියාගන්න, කොලේක හරි ලියලා මේවා ළඟින් තියාගන්න. මොකද හරි වටින කාරණා මේ. හරිද? මේ මම හදන ඒවා නෙමෙයි. මේක මම මේ Google එකේ තිබුණ බ්ලොග් එකක ලියලා තිබ්බ එකක්. මේක ලියලා තිබුණ නම් පිටරට මහත්තෙක් පීටර්සන් කියලා මහත්තෙක් තමයි ලියලා තිබුණේ. මේක මම ට්‍රාන්ස්ලේට් කරගත්තා මගේ දක්ෂතාවය භාවිතා කරලා. හරිද? ඉතින් මම ඒක මට හිතුණා ඇත්තට මේක ඔයාට කියන්නේ. මොකද දන්නවද, කතාව මෙච්චර අගය කරන්නේ මිනිස්සුන්ව අඳුන ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. අන්න කොහොමද මේවා කවුරුත් කියන්නේ නැහැ. හොඳේ සුප්‍රීම් රේඩියෝ අහන්න ඕනේ. ඉතින් මේවා කියන්නේ ලන්ච් බ්‍රේක් එකේ මම තමයි මේවා කියන්නේ ඔයාලට. දැන් මේ මිනිස්සුන් අඳුර ගන්න පුළුවන් අපිට ජීවිතේ කරන්න අමාරුම දෙයක්. කර මම වැඩේ පටන් ගන්නකොටත් කිව්වේ කාලගුණය ගැන කියනකොට හැම වෙලෙම අපිට හදවතට දැනෙන්නේ නිකන් මිනිස්සුන්ගමයි. ඒ තරම් ඉක්මනට මිනිස්සු වෙනස් වෙනවා, කාලගුණයට වඩා ඉක්මනට මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් මිනිස්සුන් අඳුර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්, මේකත් ඇත්තටම සාර්ථකම නෑ. ඉතින් හරිද? අර ජීනියස් මිනිස්සුත් එක්ක අපිට මේවා කරන්න, එන බුද්ධිමත් කපටි කෛරාටික මිනිස්සුත් එක්ක මේවා කරන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් අපිට මේ නිකන් බලලිවල්ලා මිනිස්සුන් අඳුර ගන්න පුළුවන්. හරිද? පළවෙනි එක තමයි කතා කරන විදිහ අනුව අපිට ඇත්තටම මිනිස්සෙක් අඳුර ගන්න පුළුවන්. අර කියනවා පිටකවරෙන් බලලා මිනිස්සුම ඉන්න එපා කියලා. හැබැයි මම නම් ඒක වැඩි පිළිගන්නේ නැහැ. මොකද මේ පිටකවරෙන් බලලා සමහර වෙලාවට මිනිස්සුන්ගම ඉන්න පුළුවන් අවස්ථාත් තියෙනවා නේ. ඉතින් මේ කතා කරන විදිහ අනුව අපිට මිනිස්සුන්ගම පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නේ, මොන වගේ දේවල්ද කතා කරන්නේ, ඊට පස්සේ මොන වගේ දේවල් ගැනද කතා කරන්නේ නේ. පොඩ්ඩක් කල්පනාවෙන් අහන් ඉන්න ගුවන්, හොඳට අහන් ඉදියාම අපිට සෑහෙන්න විදියට සෑහෙන්න දේවල් මිනිස්සු ගැන අඳුර ගන්න පුළුවන්. ඒත් එකම තව එකක් තියෙනවා, මේකත් කියනවාද කියලා කල්පනා කරේ. මේකත් කියන්නම් ඔයාලට. මේ අපිට සාමාන්‍යයෙන් මිනිස්සෙක් අඳුර ගන්න පුළුවන් ඒ පුද්ගලයාට තරහ ගිය අවස්ථාවට, පුද්ගලයා කෝපයෙන් ඉන්න අවස්ථාවට අපිට ඇත්තටම කෙනෙක්ව අඳුර ගන්න පුළුවන්. අර කතාවට කියනවනේ අනේ මේ තරහ ගියපු වෙලාවට කියනවා ගණන් ගන්න එපා, ඒ විතර හිතන්න එපා කියලා. නෑ හිතන්න. ඇයි දන්නවද? කෙනෙක් තරහ ගියාම, කෙනෙක් කෝප වුණාම, මේ කෝපයෙන් ඉන්න වෙලාවට කෙනෙක් කියන්නේ ඇත්තටම තමන්ගේ සිතේ තියෙන දේවල් නේ. ඔයාට තරහ ගියාම ඔයා මට කියන්නේ මං ගැන ඔයාගේ හිතේ තියෙන දේවල්. ඔන්නෝගයි විස්තරේ, තව විස්තර ගොඩක් තියෙනවා දැනගන්න. අහන්න ඕනේ දවල් දෙක වෙනකන් සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් කියලා මතක් කරනවා. වෙලාව මතක් කරන්නම් දවල් 12:27.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනෙනවා.
10: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
8: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
11: එන්න

ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රස්ටේන සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රස්ටේන නුවරපාර කිරිපත් ගොඩ
2: එන්න

0: අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
1: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
2: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
1: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන බා මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
2: ඉගෙනන සර්.
4: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: ප්‍රකට බිලියනපතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
0: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
1: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
0: රිදෙනවා.
1: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
4: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට. The welcome show.
2: වෙලාව දවල් 12යි විනාඩි 50යි හිතවතුනේ. අපි ඊළඟ පැයට අඩිය තියන්නත් ඕනේ. ඊට කලින් මට හිතුණා ඔයාට තව කරුණු කිහිපයක් එලි දක්වලා යන්න. මේ එලි දක්වීමක් වගේ හරිද? මොකද මේ සැහෙන කට්ටිය මේ මට දැන් කතා කරලා කියනවා මේ හිම තමයිලු ඔය දේවල් ඇත්තරම මේ ඒගොල්ලොත් එක්ස්පීරියන්ස් කරලා තියෙනවලු අත්දැකලා තියෙනවලු ජීවිතේ මේ වගේ දේවල් ඇත්ත තමයිලු ඒ කතාව ඇත්ත තමයි අපි කියන්නේ. දැන් මම මුලින් කිව්වේ කතා කරන විදිය බලන්න කියලා. අන්න ඉතින් ඒකත් ඒකෙන් සෑහෙන්න විදියට සෑහෙන්න දෙයක් අපිට කෙනෙක් ගැන දැනගන්න පුළුවන්. අපි ඒ කෙනාව දන්නේ නැති වුණත් ඒ කෙනාව පළවෙනි වතාවට දැක්කත් ඒ කෙනා මේ කතා කරන විදියෙන් අපිට දැනගන්න පුළුවන් එයා මොන වගේ කෙනෙක්ද කියලා. ඊළඟ එක තමයි තරහ ගියාම කියන දේවල්. තරහ ගියාම කියන්නේ අර තරහ පිට දාලා කියන්නේ සමහර විට ඇත්තම යාගේ හිතේ තියෙන දේවල් වෙන්න පුළුවන්. ඊළඟ මොකක්ද දන්නවද? ඊළඟ සෑහෙන වැදගත් දෙයක් මේ පැය අන්තිමට මම ඒ කියන්නේ ඉතුරු ටික කියන්නේ ඊළඟ පැයේ. හරිද? වෙලා මදි නැත්තම්. මේ වාසියක් ලැබෙන්නේ නැති අයට සලකන විදිය පොඩ්ඩක් බලා ගන්න ඕනේ. දැන් හිතන්න ඔයාට මගෙන් කිසි වාසියක් නැහැ. හරිද? හැබැයි ඔයා මාත් එක්ක කතා කරන විදිහෙන් ඔයා මාව ආශ්‍රය කරන විදිහෙන් තීරණවා නම් එයාට කිසිම වාසියක් නැතත් එයා කිසිම වෙනසක් නැතුව ඒ කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් මේ කිසිම වාසියක් නැතුව හරිද සත පහකවත් වාසියක් නැතුව වචනකින්වත් වාසියක් නැතුව කෙනෙක්ට සලකන විදිහෙන් අපිට හොයාගන්න පුළුවන් එයා මොන තරම් හොඳ කෙනෙක්ද නැත්නම් මොන තරම් නරක කෙනෙක්ද කියලා. අන්න ඒක පොඩ්ඩක් ඒක සෑහෙන්න වැදගත් ලියලා තියාගන්න හිතවතුනි. හැම කෙනාටම තරා තිරමක වෙනසක් නැතුව තනතුරක ભેදයක් නැතුව හැම කෙනත් එක්කම එක විදියට ඉන්නවනම් නේ හැම කෙනාටම එක විදියට සලකනවනම් හැම කෙනත් එක්කම හරි ලස්සනට එක විදියට කතා කරනවනම් හැමෝම එක විදියට ආශ්‍රය කරනවනම් වෙනසක් නැතුව අන්න එහෙනම් එයා හොඳ මිනිස්සෙක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑ නේ අර කාලගුණේ වගේ නිසා. ඒ නිසා මේ කරුණ කීපේ පොඩ්ඩක් එහෙට මෙහෙට කළා නේ අර පසල් එකක් වගේ එහෙට මෙහෙට කළා පොඩ්ඩක් අපිට හොයා ගන්න පුළුවන් හොඳ මිනිස්සු නරක මිනිස්සු. අපි බලමු ඉතින් ඉස්සරහට තව කරුණු කියලා නේ. එහෙනම් අපි යනවා බයිල් එකක් අහලා ඊළඟ පැයට. අහගෙන ඉන්න දවල් දෙක වෙනකන් මගින්නවා මේ පැත්තේ.

සුබදාවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් එකයි විනාඩි 6යි. දැන් FM 89.1 89.3 වම හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. වදන්නෝ සතිය දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ලස්සනම ලස්සන සින්දු ගොඩාක් ඔයාට අහන්න පුළුවන් නේ. දැන් අර මෙහෙමනේ, දැන් ඉතින් දවල් 12 පහු වෙනකොට නේ උදේ ඉඳන් වැඩ කරන්න පටන් අරගෙන දැන් බත් එහෙම කාලානේ ලන්ච් එකේම අරගෙන ඉවරලා පොඩ්ඩක් දන්නේ නැද්ද නේ? එහෙම පොඩි එහෙම මොකක් කර නිකන් අලස ගතියක් එහෙම වාට තියෙනවනේ. දැන් අපිට කතා කරන කට්ටිය ඉන්නවා, ඒගොල්ලෝ කියනවා පොඩිවත් අලස ගතියක් දැනීගෙන එනවනම් කරන්නේ කොහොමද? සුප්‍රීම් රේඩියෝ තමයි අහන්නේ, චුට්ටක් සද්දේ වැඩි කරගන්න ඕනේ. එතකොට අලසකම කොහෙන් ගියාද දන්නේ නැහැලු. ඉතින් ඒ වගේ තමයි. ඉතින් අලසකමක් වාට කම්මැලිකමක් එහෙම දෙන්නවනම් විශේෂයෙන් අද වැනි දිනයක මෙවැනි කාලගුණ තත්ත්වයක් පරිසරයවට පරිසරයේ පවතින විට දිවාට එහෙම කම්මැලිකමක් දැනෙනවා කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒ වුණාට සුප්‍රීම් රේඩියෝ අහනවනම් වාට එහෙම කම්මැලි කමක් ඇති වෙන්න විදියක් ඇත්තෙම නැහැ. එහෙමත් ඇති වෙනවා නම් ඉතින් අසාමාන්‍ය දෙයක් තමයි. හොඳේ, දැන් ඉතින් මේ විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා. ඒ තමයි සුප්‍රීම් රේඩියෝ අහන අපේ පොඩ්ඩොන්ට අපි විශේෂ දැනුම් දීමක් තමයි මේ කරන්න යන්නේ. දැන් ලොක්කු අපි වහන් ඉන්නවනේ. දැන් පොඩ්ඩ ගොඩක් වෙලාවට ගෙදර ඇවිල්ලා ඉන්න කට්ටිය, දැන් පෙර පාසල යන කට්ටිය ගෙදර ඇවිල්ලා ඇති. එතකොට ඉස්කෝලේ 1-2 වසරවල කට්ටියත් ගෙදර ඇවිල්ලා ඇති, තාම ඇවිල්ලා නැතුවත් ඇති. ඉතින් කොහොම හරි අපි ලොක්කො ටික අහන් ඉන්නවා. දැන් මම මේ ලොක්කොන්ට කියන්නේ, ඔගොල්ලෝ ගෙදර ඉන්නවනේ පොඩ්ඩෝ, ඔගොල්ලොන්ගේ අයියලාගේ අක්කලාගේ පොඩ්ඩෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔගොල්ලොන්ගේ පොඩ්ඩෝ වෙන්න පුළුවන්, අල්ලපු ගෙදර පොඩ්ඩෝ වෙන්න පුළුවන්, කොහොම හරි කමන්නේ. පොඩ්ඩන්ට තමයි මේ අවස්ථාව. හරිද? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් උදෑසන වැඩසටහන සති දවස් 5 මුදේ 6 ඉඳන් 7 වෙනකම් විකාශය වෙනවා. ඔන්න ඒකට අපි පොඩි chance එකක් දෙන්නේ. පොඩි නෙමෙයි, මේක ලොකු chance එකක්. මෙන්න මේකයි වැඩි. දැන් මේ උදා වෙලා තියෙන්නේ පින්බර පොසොන් මාසෙනේ. පොසොන් මාසෙ කියලා කියන්නේ ඔයා කල්පනා කරලා බලන්න, ඔයා පුංචි සන්ධි, ඔයා පුංචි කාලෙදී කොච්චර ආස කාලයක්දනේ මිහින්තලයක් හදනවා නේ. අපි ඊට පස්සේ එක එක විදි එක එක දේවල් කරනවා. ඒ මිහින්තලයක් හදනවා, අඹ අඹ අතු ගිනල්ල හිටවනවා. සමහර වෙලාවට අපි අම්මගෙන් මම බැනුනුත් අහනවා, ඔගොල්ලොත් ඒ මහල ඇති නේ. පොසොන් කාලේ කියලා කියන්නේ වෙසක් කාලේ කියලා කියන්නේ හරි ලස්සන කාලයක්. ඉතින් අපේ පොඩ්ඩ වෙනුවෙන් අපි හැම වෙලේම දෙයක් කරන්න හිතනවා. ඉතින් පොඩ්ඩන්ට පුළුවන්, දැන් ඕගොල්ලොන්ට පුළුවන් ලස්සනට ඕගොල්ලෝ පොසොන් උත්සවය ගැන හිතන විදිය, පොසොන් උත්සවයේ සමරන විදිය, පොසොන් පොහේ දිනේදී ඔගොල්ලෝ දකින දේවල්. මේ මාසේ 25 වෙනිදාට කලින් අපිට ලස්සන චිත්‍රයකට නගලා කැමති විදිහකට ඒක වර්ණ ගන්නවල. ඒක පාට පැන්සල් වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පැස්ටල් වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තීන්ත වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මොන හරි කොලාල වල වෙන්න පුළුවන්. ඕන විදිහකට පෑනින් පැන්සලින් ඕන විදිහකට ලස්සන චිත්‍රයක් ඇඳලා ඒක වර්ණ ගන්නවල. ඒ චිත්‍ර උඩම කෙරවලක හානියක් නොවෙන්න වාගේ නමගම විස්තරත් එක්ක මන් දැන් මේ කියන දුරකථන අංකයට WhatsApp කරන්න ඕනේ පැහැදිලි ඡායාරූපයක් අරගෙන. හරිද? 0718 89 83 83 0718 89 83 83 කියන අපේ WhatsApp දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් විදිහට පැහැදිලි ඡායාරූපයක් අරන් එවන්න. දැන් මොකද්ද ලැබෙන අවස්ථාව? මෙන්න මේකයි අවස්ථාව. අපේ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක එකතු වෙලා ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙනවා. අපි අපේ පොඩ්ඩොන්ට ජයග්‍රහයේ චිත්‍ර අපි තෝරලා ඒගොල්ලොන්ට පණිවිඩයක් දෙනවා. දවසක ඇවිල්ලා අපිත් එක්ක මැදිරියට ඇවිල්ලා රෙකෝඩ් කරලා මැදිරිය බලලා අපේ සුප්‍රීම් රේඩියෝ එකේ මාමල නැන්දලා බලලා නේ අපිත් එක්ක එකට hina වෙලා කතා කරලානේ යන්න අවස්ථාවක් අපි හදලා දෙනවා. එහෙනම් ඉතින් මතක ඇතුව ලස්සනට චිත්‍රයක් ඇඳලා මම අර කියපු දැන් ඕනනම් ආයෙ කියන්න 0718 89 83 83 කියන අපේ WhatsApp නම්බර් එකට WhatsApp කරන්න. පණිවිඩය තේරුම් නැත්නම් ඒත් කමක් නැහැ, අපි ඔය කියපු WhatsApp නම්බර් එකට WhatsApp කරන්න පණිවිඩයක්. මේ අවස්ථාව මිස් කරගන්න එපා. අවුරුදු 12ට අඩු පොඩ්ඩන්ට තමයි මේ අවස්ථාව. ලොක්කොන්ට වෙන අවස්ථාවක් අපි දෙන්නම්. හරිද? මිනිස්සු අඳුන ගන්න විදි කීපයකුත් තවම හොයාගෙන අවිල්ල තියෙන, ඒ ටිකත් කියන්න. දිගටම සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්න. װװװװװװװװ================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================

0: වාර්තාතික වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: පෙරලිකාර සඳුදා
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිස්සරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
7: The Welcome Show.
9: අනුග්‍රහය
10: මෙල්ඩෝල් හිසරතිය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: 89.1 89.3 Supreme Radio.

වෙලාව දවල් එකයි විනාඩි 22යි. හිතවතුනි ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. අද මම කියලා දෙන්නේ ඔයාට මෙච්චරලා කියලා දුන්නේ මිනිස්සුන් අඳුනගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව. නේ මම මේක සෑහෙන්න මහන්සිලා තමයි හොයාගත්තේ. ඒ නිසා ඔයා අමතක කරන්න එපා. ඊට කලින් අමතක නොකර කෝල් කරපු කට්ටිය මතක් කරන්නයි යන්නේ. අපිට කෝල් කරා දමිත් කතා කළා. අපිට පළවෙනි වතාවට කිව්ව කතා කළේ දමිත් කතා කළේ කළුතර උතුරෙන්. එහෙම නේද? පානදුරෙත් මං හිතන්නේ එහෙම තියෙනවා. මේ දකුණ ඊට පස්සේ උතුර කියලා එහෙම දෙකක් තියෙනවා. උතුර කළුතර දකුණු කළුතර කියලා දෙකක් තියෙනවා. ඉතින් එහෙම තමයි මං හිතන්නේ මේ අර නගර විශාල වුණාම වෙන්න ඇති. එහෙම කොහොම කරන්නේ? මේහෙම කරන්නේ කොහොමවත් කමක් නැහැ. උතුරු කළුතරින් අපිට දමිත් කතා කරලා කිව්වා. සුප්‍රීම් රේඩියෝ හැමදාම අහනවලු උදේ ඉඳන් හවස වෙනකන් අහනවලු. ඉතින් යාළුව සෙට් එකත් එක්ක ලොරියේ ඉඳන් තමයිලු සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්නේ. ඉතින් අපි ඕගොල්ලන්ට හරි ආදරේ කියලා මතක් කරනවා. ඉතින් ඔයාලත් පුළුවන් මේ පැත්තට කෝල් කරන්න 0112510510 කෝල් කරලා මට කියන්න කොහොමද ඔයා මිනිස්සු අඳුනගන්නේ? ඔයා මිනිස්සු අඳුනගන්න ටෙක්නික්ස් මොනවාරි තියෙනවා නම් අනේ ප්ලීස් මටත් ඒව කියලා දෙන්න. නේ අපි සහයෝගයෙන් අපි දේවල් ඉගෙන ගන්න ඕනේ. දැන් මම කියනවා මන් දන්න දේවල්, ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ දන්න දේවල්. දැන් මේ තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි මේ දැන් මිනිස්සු අඳුනගන්න, මිනිස්සුත් එක්ක ඉන්නකොට අපිට මිනිස්සුන් අඳුනගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තව තියෙනවා. හරිද? ප්‍රධානම එකක් තමයි හිතවතුනි මේ පැයේ කියන්නේ වල් ලියලම තියාගන්න, රන් නකුරෙන් සටහන් කරගන්න. හිතවතුනි අනිත් අය ගැන කෙනෙක් මොනවද කියන්නේ කියලා බලන්න. අනිත් අය ගැන ඔයත් එක්ක මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් සාවධානව අහගෙන ඉන්න. මොකද ඔයත් එක්ක එකතු වෙලා අනෙක් කට්ටියට බනිනවා නම් මතක තියාගන්න, එයත් එක්ක එකතු වෙලා ඔයාට අනිවාර්යෙන්ම බනිනවා. හරිද? ඒ නිසා කෙනෙක් අනිත් අය ගැන මොනවද කියන්නේ, අනිත් අය වෙනුවෙන් මොනවද කරන්නේ, අනිත් අය ගැන මොනවද කියන්නේ, ඊට පස්සේ අනිත් අය කරන දේවල් ගැන මොනවද කියන්නේ, අනිත් අයව අගයනවද, අනිත් අයට බනිනවද? සරලවම කිව්වොත් අනිත් අය ගැන කියන දේවල් ඔයා හොඳට අහගෙන ඉන්න. ඔය බුදු පහන් ඉන්නව නෙමෙයි, අනිත් අය ගැන කියන දේවල් හොඳට අහගෙන ඉඳලා ඔයා තේරුම් ගන්න. අනිත් අය ගැන, ඒ කියන්නේ ඒ කෙනා නැති තැනදී ඔයත් එක්ක එයා ගැන හොඳ කියනවනම්, නැත්තම් එයා ඔයා එයාට කොච්චර උදව් කරලා තියෙනවද කියලා කියනවනම්, එයා කොච්චර වටින කෙනෙක්ද කියලා කියනවනම්, අන්න මතක තියාගන්න, එයා ඔයාගේ ජීවිතේ පුළුවන් තරම් ලං කරගෙන තියාගන්න. ඔයාටත් හොඳයි, එයාටත් හොඳයි. හැබැයි ඔයත් එක්ක එයා ඒ කෙනාට කරපු දේවල් ගැන කියනවනම්, යාර ගතු කියනවනම්, මම මෙහෙමයි කළේ එයාට මචං, මෙයා මෙහෙමයි අපිට කළේ, මෙයා නම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි, මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා කියනවනම් මතක තියාගන්න. හිමීට හිමීට, මීටරෙන් මීටරේ එයා ඔයාගේ ජීවිතෙන් ඈත් කරන්න වග බලා ගන්න. මොකද අනිවාර්යෙන් වෙන කෙනෙක් එක්ක ඔයා ගැන ඒ විදිහටම කියනවා. තව දෙයක් තියෙනවා, පොරොන්දු රකින කෙනෙක්ද කියලා බලා ගන්න. ජීවිතේ හෙන්නම සෑහෙන්නම වැදගත්, සෑහෙන්නම වැදගත් දෙයක් තමයි පොරොන්දු රකින්නද කියන එක. හොඳට මතක තියාගන්න, හොඳට බලන්න. කෙනෙක්ට පොරොන්දු වෙන්න ඕනේ, අර කතාවක් තියෙනවනේ සෑහෙන්න ගිය දවස් ටිකේ සෑහෙන්න වෛරල් වුණා, පොරොන්දුවක් රකින්න බැර නම් පොරොන්දු වෙන්න එපා කියලා. නේ පොරොන්දු රකින්න කෙනෙක්ද කියලා බලන්නේ. මම කාටවත් කියන්නේ, ඔයා මට කියන්න කියලා කිව්වට පස්සේ බස් එකේ යනකොට තව 10 දිනකට විතර කෝල් කරලා කියලා. එහෙම කෙනෙක් වැඩක් නැහැ නේ. එහෙම කට්ටි ඉන්නවනම් ෂේප් එකේ, අර අපේ වචනෙන් කියනවනම් ෂේප් එකේ එයාවත් මීටරෙන් මීටරේ, සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරේ හරි කමක් නැහැ, ඈත් කරලා තියාගන්න. විහිළු නෙමෙයි මේවා, සෑහෙන වැදගත් දේවල්. ලියාගෙන තියාගත්තත් පාඩු නැති දේවල්. රයිට්, අපි යනවා ලයින් 1 එකෙන් කරපු HR ජෝතිපාල මහත්තයාගේ ලස්සනම ලස්සන මෙඩලියක් අහන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: The Welcome Show
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
5: ප්‍රකට බිලියනපතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
6: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
5: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
6: රිදෙනවා.
5: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show.
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ.
3: Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස් ටේලර්ස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
9: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
10: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
11: The Welcome Show
12: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeya hatata
11: The Welcome Show
1: අනුග්‍රහය
13: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3

වෙලාව දවල් එකයි විනාඩි 55 හිතවතුනි. දැන් 56 වෙන්න යන්නේ. 56 වෙන්න නෙමෙයි 50 වෙනකොට ඇවිල්ලා තියෙනවා ඊළඟට ඔයත් එක්ක සම්බන්ධ වෙන්නේ බොහෝ දේවල් කතා කරන්න. ඇවිල්ලා තිනෝ නිමේෂා සින්දු කැෆේ අරගෙන. එහෙනම් හිතවතුනි මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. හෙට දවස කියලා කියන්නේ හරි ලස්සන දවසක්. Friday is a beautiful day. කොහොමද මගේ ඉංග්‍රීසි? එහෙනම් අපි ගිහින් එන්නම්. හෙට request Friday ක්‍රියාත්මක වෙනවා. හිමිදිරි උදෑසන ඉඳන් රාත්‍රී වෙනකන් ඔයාලට කැමති සින්දු අපින් ඉල්ලන්න පුළුවන්. වෙලාවට ගැලපෙන සින්දු මතක තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. කාලගුණ තත්ත්වය එච්චර හොඳ නෑ මං හිතන්නේ. වර්ෂාපතනයද හැලනවා කියලා අපේ මිසිස් නිමේෂ මිස් නිමේෂ අපිට කියනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. සතුටින් ඉන්න ඕනේ නේ. හොඳ දේවල් කරන්න ඕනේ. මං කියපු දේවල් මතක තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් සුබ දවසක් මං මැක්.

0: ශ්‍රීලඟට සින්දු කැෆේ.
1: Good afternoon. දැන් වෙලාව තවල් දෙකයි.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: දවල් දෙකයි වන දිහයයි දැන් වෙනාව අයිබෝවන් ගුඩ ආෆ්ටර්නූන් ජුනි මාසේ 18 වෙනි බ්‍රහස්පතින්දා දවස තමයි අද. ඉතින් කොහොමද ගොඩ දවසක නේද මන් නැතුව පාළුවෙන්ද හිටියේ මන් දන්නවා. හරි ඉතින් ඔන්න ඒ පාළුව මැකෙන්නත් එක්ක අද මං ගාව තියෙන ඔයාටයි මටයි බෙදාගන්න රස කතා ගොඩාක්. හවස 4 වෙනකම් වෙලාව තියෙනවා අපිට ඒ කතා ටික නිවි හැනහිල කතා කරන්න. විදුව 112 510 510ට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් විදුව 718 89 3 89 3ට WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. එවගේම ඔයාලට පුළුවන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපි ඔන්ලයින් අහන්න. එහෙනම් ඉතින් හවස 4 වෙනකම් කතා ගොඩක් තියෙනවා. ඔයාට එමට ඇහගෙන ඉන්න නේද? ඔයා අහගෙන ඉන්න මම කතා කරන්නම්. මෙබෙතර කෝල් එකක් ගත්තත් මට පුළුවන් ඔයා කියන එකත් අහගෙන ඉන්න. එතකොට හරිනේ ගාන්ට සමාන ඔබෙදල යනවනේ නේද? හරි. ඉතින් මේ වහිනවා. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් වහින උදේ මං එනකොට අද දවසම හරි හොඳටම වැස්ස තෙමුණා මාව. කුඩේ එන්න බැරි තරමට මාන වැස්සක් තමයි වැස්ස. කොහමද කමන්නේ ඉතින් වැහි විට වැහි 1000ක් වැස්සත් දවල් දෙක වෙනකොට මම මෙතන. හරි. එහෙනම් ඉතින් හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න කියලා මතක් කරගෙන අපේ කැෆේ එකේ වැඩි ටික මේ විදිහට පටන් ගන්න තමයි ලැස්ති වෙන්නේ. දවල් දෙකයි විනාඩි 7යි. මං නිවේෂා.
1: සින්දු

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: කරුණාව වේදමක් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑක්කයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50.

0: 25000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවලපතවල් දෙකයි විනාඩි 16යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යම සත්‍චාරයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
4: The Welcome Show
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
4: The Welcome Show
5: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
12: 89.1 89.3
4: Supreme Radio

0: දවල් දෙකයි විනාඩී 22යි දැන් වෙලාව රස කතාවක් කියන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් මෙහෙමයි කතාව. අපි යනවා කොහෙටද? ඉන්දියාවටද? නෑ නෑ, හොලිවුඩ් වලද මම එක්කගෙන යන්නේ. දැන්ුනේ ඉස්සරහට හොලිවුඩ් වලින් එන්න තියෙන අලුත් ෆිල්ම් එකක් තමයි ගොඩක් අය එනකන් ආසාවෙන් බලාගෙන ඉන්න ෆිල්ම් එකක් තමයි ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ කියලා කියන්නේ. ඉතින් ඔන්න ලබන ජූලි 31 වෙනිදා තමයි මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ. කොහොමද මේ චිත්‍රපටය සම්බන්ධයෙන් පල කරපු මේ එකක ඉන්ටර්විව් එහෙම තියෙනවනේ. දැන් ෆිල්ම් එකේ අපි දන්නවා ස්පයිඩර්මෑන්ගේ කැරක්ටර් එක කරන්නේ අපි හැමෝම දන්න ටොම් හොලන්ඩ් නේද? අපි දන්න ස්පයිඩර්මෑන්ලා 3 දෙනෙක් ඉන්නවනේ නේද? ඉතින් මේ ටොම් කියනෙත් එක්තරා විදිහට අපි දන්න ස්පයිඩර්මෑන් කෙනෙක්. කොහොමද කමක් නැහැ. දැන් මේ ටොම් හොලන්ඩ්ගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා මම හිතන්නේ එක එයා මොන දීපු එක මේ ඉන්ටර්විව් එකකදී වෙන්න ඇති. කොහොමාරි මේ ටොම් හොලන්ඩ්ගෙන් අහලා තියෙන්නේ මේලක ස්පයිඩර්මෑන් ශරිතයට කවුරු වගේ આવත් හොඳයිද එහෙම වගේ ප්‍රශ්නයක් තමයි ටොම්ගෙන් අහලා තියෙන්නේ. ඉතින් ටොම් පෙරලා උත්තරයක් දීලා තිනවා මේකට. ටොම් කියලා තිනවා මම නම් ඇත්තටම මම පෞද්ගලිකවම කැමති ඔවෙන් කූපර්ට කියලා. ඉතින් මේ ඔවෙන් කූපර් කියලා කියන්නේ අපි දන්නවා Netflix සරහා විකාශනය වෙච්ච Adolescence කතාමාලාවේ රංගනය වෙනුවෙන් Emmy ඒ වගේම Golden Globes ඇතුළු සම්මාන උළෙල ගණනාවකට මේ සම්මාන උළෙල ගණනාවකදී සම්මානයට ප්‍රාප්ත වෙච්ච අති දක්ෂ ළමා රංගන ශිල්පියෙක් තමයි ඔවෙන් කූපර් කියලා කියන්නේ. ඉතින් ඒක හැමෝම දන්න ප්‍රසිද්ධ දෙයක් නේද? ඉතින් ඒ වගේ කෙනෙක්ට බලමු අපි ඊළඟ Spider-Man ඇත්තටම ඔවෙන්ගේ පැත්තට යයිද Tom කියන විදිහට. Tom කිව්වේ යාගේ කැමැත්තන කිව්වේ මම නම් කැමති ඔවෙන් වෙනවා නම් ස්පයිඩර්මෑන් අන්න එහෙම එකක් තමයි කිව්වේ. කොහොමාරි ඉතින් බලමු ඉස්සරහට සමහරක් විට ඔවෙන්ගේ පැත්තට ස්පයිඩර්මෑන් කැරක්ටර් එකක් හැරෙන්නත් ඉඩකඩ තියෙනවා. කොහොමද තියෙද? හැබැයි මට නිකන් එතන දැන් ඔවෙන්ුයි ටොමුයි දකිනකොට මේ දෙන්නේක එක වගේ නේද? පොඩි පොඩි සමානකම් තියෙනවා දෙන්නගේ. මොකද ටොම් හොලන්ඩ් පොඩ්ඩක් ඉතින් ලාමක පාටයිනේ නේ. හරි හරි බලමු බලමු ඉතින් ඉස්සරහට කොහොමද කියලා. ඔහොම තමයි ඉතින් ටොම් හොලන්ඩ් කියන්නේ. එහෙනම් ඉතින් ඔන්න ලබන ජූලි 31 රෙඩි වෙලා ඉන්න කට්ටිය ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ බලන්න. හරි එහෙනම් අපි දැන් යනවා සින්දුවක් අහන්න. වෙලාව තියෙනවනේ අපිට හවස 4 වෙනකන්. තව කතා ගොඩක් මග එනවා. කොහෙටවත් යන්න නැතුව ඔහොමම ඉන්න ඕනේ. හරිද? දවල් 2යි විනාඩි 24යි දැන් වෙලාව. අපි යමු සින්දුවක් අහන්න.
1: සින්දු කැෆේ.

0: ද වෙලවදවල් දෙකයි විනාඩි 31යි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලු, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: Number 20. Number 10. Number 5.
3: අහසට පොළවෙන් නගින්නේම එක.
2: Number 1.
4: Saturday weekend එක happening කරගන්න.
0: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
5: Oh god.
0: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
6: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
7: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
8: ගමේ පන්සිරියාවිය හැටකාරිය.
9: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
10: Tempo Town
9: with Ashi.
11: The welcome show.
12: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකාවෙන් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
13: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
6: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
13: රිදෙනවා.
6: අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරනවා.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
11: The Welcome Show.

0: Sindhu Café.
1: ප්‍රශ්නයක් අහන්න යන්නේ. හරි, ඔන්න බලන්න පුළුවන් මේ පැත්තට උත්තරේ කමෙන්ට් කරන්න. WhatsApp එකේ message එකක් දාලා පොඩ වැරළුණා. හරි, මොකද ප්‍රශ්නේ? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. එකපාරයි කියන්නේ හරියට අහගන්න ඕනේ. හරිද? දෙපාර තුන් පාර කියන්නේ නැහැ. ගෙදර ඉන්නකොට මේ දේ වෙනවට අපි හරිම කැමති. හරිද? හැබැයි අපි එළියට බහිනකොට මේ දේ වෙනවට අපි හරිම අකමැති. මොකක්ද උත්තරේ කියන්න බලන්න. ඔන්න මං ආයෙත්ින් පොඩ්ඩක් මතක් කරන්න. ගෙදර ඉන්නකොට අපි හරි ආසයි මේ දේ වෙනවා නම්, හැබැයි අපි එළියට බහිනකොට මේ දේ වෙනවට අපි හරිම අකමැති. මොකක්ද උත්තරේ බලන්න. WhatsApp එකේ පැත්තට මැසේජ් එකක් එවන්න බලන්න. හැබැයි මට එච්චර වෙලා ඉවසන් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට එහෙමයි. මොකක් හරි කිව්වම දැන් උත්තරේ කියා ගන්නකම් ඉවසILLක් නෑ මම කියන්නම්. ඉතින් හරිද? ඒ වෙනමකුත් නේ මේ වැස්ස. ඇත්තනේ අපි ගෙදර ඉන්නකොට හරි ආසයි වහිනවට. මොකද අම්මෝ හොඳට උදේ ඉඳන් ඔළුවේ ඉඳන් පොරවගෙන හොඳට නිදා ගන්න පුළුවන්. හැබැයි අපි එළියට බහිනකොට උදේට නැගිටිනකොට වැඩ යනකොට ඊට වහිනකොට වහිද්දි අපි ආසයිද? ආස නෑනේ. අයියෝ වහිනවනේ, ගානවන්නේ. දැන් තෙමීගෙන ඔෆිස් එන්න වෙනවනේ. කනේද කොහොමද මගේ තේරෙවිල්ල ෂෙඩික හැදුවේ? හරිද? මේ වැස්ස ගැන කියනකොට හරි ලස්සන අත්දැකීම් තියෙනනේ වැස්සත් එක්ක අපිට, නේද? චුටි කාලේ යනකොට වැස්ස වහිනකොට අපි කරන එක දෙයක් තමයි බෝට්ටු හදන එක. කවන්න කරපු කටි අතොස්සන ඕන මං අතේස. මොකද මාත් ඒක කරලා තියෙන නිසා. තව තව දේවල් තියෙනවා ඉතින්, නේද? සාමාන්‍යයෙන් ඉතින් වහිනකොට මොන හරි සැර කෑමක් කන්න තිබුණා කරස් කරස් කර හැපෙන, නේද? ආසයි නේද? ඒක තමයි. හැබැයි චූටි කාලේ කියලා වෙනසක් නෑ ඒ දේවල් වලට, නේද? අර වයසට යන්නේ නැති ආසාවල් නේ දේවල්, නේද? කොච්චර අපි වයසින් ලොකු වුණත් වයසින් වැඩුණත් අර ආසාවල් වලට ඒව කවදාවත් වයසින් වැඩි වෙන්නේ නැහැ. ඒ ආසාවල් හැමදාම ඒ විදිහටම අපේ හදවත් තුළ මතකයන් තුළ තියෙනවා, නේද? තාමත් ඉතින් චාන්ස් එකක් හම්බුනොත් මම නම් ඉතින් ওই කොළ කැලක් අතට අහුනම බෝට්ටුවක් රොකට් එකක් හදන්න අමතක කරන්නේ නැහැ. ඒක ඉතින් මගේ විදිහනේ, නේද? කොළ කැලක් මට පේන්න බෑ. හරි, දැන් මේ වැස්ස මෙහෙමයි. චූටි කාලේ ඉතින් අපිට ලස්සන සොඳුරු සොඳුරු මතක වැස්ස ගෙනත් දුන්නට දැන් අපි ටිකක් ලොකුයිනේ. දැන් නම් වැස්ස පොඩ්ඩක් ඔන්න අපිට කරදරයක් වෙලා තමයි තියෙනවා, නේද? ඒක තමයි කියන්නේ. දැන් ඔන්න මේ වැස්සත් එක්ක මේ හුලං තත්ත්වය චුට්ටක් වැඩි වෙලා තියෙන නිසා මේ මුහුදු ප්‍රදේශවලට සහ දැන් මාතර ඉඳලා හම්බන්තොට දක්වා පොතුවිට දක්වා තියෙන මේ මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ මේ ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මට හිතුණා මේ ගැන චුට්ටක් වැඩ මතක් කරොත් හොඳයි කියලා, නේද? ඉතින් මාතර ඉඳලා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් තියෙන මේ මුහුදු ප්‍රදේශවල හුලඟේ වේගය වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේ නාවික කටයුතු වල එහෙමත් නැත්නම් ඩීවර කටයුතු වල නිරත වෙන ප්‍රජාවට මතක් කරනවා සැලකිලිමත් වෙන්න. මුහුදු යාමේ කටයුතු වලින් පොඩ්ඩක් වැළකී ඉන්න, නේද? මොනවා වුණත් අපේ ජීවිතේ වැදගත්නේ. ඒක නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඔන්නවට මතක් කරනවා, නේද? වැස්සත් එක්ක ඉතින් කරදර ගොඩායි අපිට, නේද? ඒ විතරක් නෙමෙයි, වැස්ස තෙමෙන්න එපා. කුඩයක් අරගෙන එහෙම යන්න. හැමදාමත් මම කියනවා වගේ කුඩේ දාලා යන්න එපා. මම කුඩේ දාලා ගෙදර ආවට ඔයා කවදාවත් කුඩේ නැතුව යන්න එපා. යන අරතන කුඩේ අරගෙන යන්න. වැස්ස තෙමෙන්න එපා. මොකද වැස්ස තෙමුනොත් මොකද වෙන්නේ? අපිට අසනීප වෙනවා. ඒක තමයි කියන්නේ. ඒක නිසා කුඩේ අනිවාර්යෙන් අරගෙන යන්න. ලෙඩ ලෝක හදා ගන්න එපා. හරි. ඉතින් ඔන්න ඔය පණිවිඩෙත් ඔයාට ඔය විදිහට මතක් කරගෙන අපි යමු සින්දුවක් අහන්න. දවල් දෙකයි විනාඩි 41යි දැන්. හවස හතර වෙනකන් මාව අහගෙන ඉන්න.
0: සින්දු කැෆේ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 45 දැන්
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
1: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
3: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3

0: ඔබේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: Artist Gossip.
0: දෙකයි විනාඩි 50යි දැන් වෙලාව. ඔන්න ආටිස් ගොසිප් එකක් ගැන තමයි කියන්න යන්නේ. මේක හැබැයි ගොඩක් කාලයකට කලින් වෙච්ච දෙයක්, කමක් නෑ නේද? ගොසිප් එකක් නම් ඉතින් රහකර කර කට්ටියට අහගෙන ඉන්න පුළුවන්. හරි, ඉතින් මේ සයිෆ් අලි ඛාන්ට වෙච්ච වැඩක් ගැන තමයි මේ කියන්න යන්නේ. දැන් කොහොම හරි කාජල්, අපි හැමෝම දන්නවා කාජල්ව. ඉතින් කාජල්ගේ පළවෙනි සිනමා ආගමනයේ සිද්ධ වෙන්නේ 1992. ඒ තමයි බෙක්හුදි චිත්‍රපටයෙන් තමයි කාජල් මුලින්ම චිත්‍රපටිය ඉන්ඩස්ට්‍රියකට එන්නේ. එදින් කොහොම හරි සයිෆ් අලි ඛාන්ගෙත් පළවෙනි චිත්‍රපටිය වෙන්න තිබිලා තියෙන්නේ මේ බේක්හුදි චිත්‍රපටිය. කොහොම හරි මේ බේක්හුදි චිත්‍රපටියේ මුහුරත් උරලෙන් පස්සේ චිත්‍රපටිය අධ්‍යක්ෂකවරයා වෙච්ච රාහුල් මේ සයිෆ් මේ ෆිල්ම් එකෙන් ඉවත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ තවත් චිත්‍රපට නිෂ්පාදකෙක් වෙච්ච බිෂ්මෝහන් සදනාගේ පුතා වෙච්ච කමල් සදනව තමයි ඊට පස්සේ මේ බේක්හුදි ෆිල්ම් එකට ආදේශ කරලා තියෙන්නේ. ඉතින් තරු දරුවා, එයත් තරු දරුවෙක් නේද? කමල් කියන්නේ තරු දරුවෙක්. කොහොම හරි සයිෆ් කියන්නේ තරු දරුවෙක්. ඉතින් කොහොම හරි සයිෆ්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් රාහුල් මෙහෙම තමයි කියලා තිබ්බේ. රාහුල් කියලා තිබ්බා මේ සයිෆ්ගේ තියෙන මේ අහංකාරත්වය, එහෙම මේ පොඩකේ අහංකාරයි. ඒ හින්දා මේ කැරක්ටර් එකට කැප වෙලා මේ එයාගෙන් දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ එයා කැප වෙලා මේ කැරක්ටර් එක කරන්නේ නැහැ. ඉතින් එයාගෙන් ඒ වගේ කෙනෙක්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා තමයි මේ සයිෆ්ව මේ විදිහට කැරක්ටර් එකෙන් ඉවත් කරේ කියලා තමයි ඉතින් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා කියලා තිබ්බේ. කොහොම හරි අන්තිමට මේ චිත්‍රපටියේ තරු දරුවන් දෙදෙනෙක් වෙච්ච කමල් සහ කාජල්ගේ පළවෙනි රංග සම්ප්‍රාප්තිය විදිහට සම්ටුවන් කරනවා. ඊට අවුරුද්දකට පස්සේ ඔන්න සයිෆ් හරියටම මේ අවුරුද්දකින් පස්සේ මේ පරම්පරා ෆිල්ම් එක හරහා ඔන්න සයිෆ්ගේ පළවෙනි රංග සම්ප්‍රාප්තිය සම්ටුවන් කරනවා. කොහොම හරි මේ රඟදි දවසක මේ එක ඉන්ටර්වියු ෂෝ එකකට යනවා. මේක ටොක් ෂෝ එකක්. කොහොමද මේ ටොක් ෂෝ එකට ගියාට පස්සේ මේ සයිෆ්ගෙන් දැන් මොකක් හරි අහන්න මේ ෆිල්ම් එක සම්බන්ධයෙන්. එතකොට සයිෆ් කියලා තියෙනවා මේ චිත්‍රපටියේ මේ සයිෆ්ව ඉවත් කිරීම සම්බන්ධයෙන් යා කියලා තිබ්බේ හාත්පසින්ම වෙනස් උත්තරයක්. ඉතින් සයිෆ් කියන විදිහට මේ ෆිල්ම් එකට පළවෙනි තේරීම සයිෆ් නෙමෙයි. මේ බේක්හුදි ෆිල්ම් එකේ පළවෙනි තේරීම සයිෆ් අලි ඛාන් නෙමෙයි. ඒක පළවෙනි තේරීම කමල්ම තමයි. පස්සේ රාහුල් තමයි ඔන්න හිතුමතේට, ඒ කියන්නේ බේක්හුදි ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා තමයි හිතුමතේට සයිෆ් වාය අරගෙන තියෙන මේ කැරක්ටර් එකට කොහොම හරි මේ ගැටලුව හේතුවෙන් ආයමත් ඔන්න බොරුවක් කියලා කමල්ව ආයමත් සැරයක් චිත්‍රපටයේද ආදේශ කළා කියලා තමයි ඉතින් මේ සයිෆ් කියන්නේ. හැබැයි ඊට පස්සේ ඉතින් සයිෆ් චරිතයට කැප වෙන්නේ නැහැ කියලා තාවකුත් ඔන්නෝම කියලා තිබ්බ කියලා තමයි කියන්නේ. ඉතින් අර අහසයි පොළොවේ වගේ නේද? එහෙම තමයි. ඉතින් මේ දෙකක කට්ටිය එක එක විදිහට කතා කරනවා. ඒවට තමයි ඉතින් ඊට පස්සේ ඒ කතා එක එක විදිහට අපිටත් ඇහෙනවා ගොසිප් විදිහට. ඔන්න ඊට පස්සේ ලැව් ගින්න වගේ පැතිරිලා යනවා. ඕක තමයි සිදුවෙන්නේ නේද? සාමාන්‍යයෙන් ඉන්දියාව, එහෙම නැත්නම් බොලිවුඩ් වල, ඉතින් ඉන්දියාව කියලා කියන්නේ ඉතින් රස කතා බොලිවුඩ් වල තියෙන්නේ රස කතා ගොසිප් මවන තැනක් නේ නේද? රහකද කර හංගින තමයි ඉතින් අපිටත් තියෙන්නේ නේද? හරි, ඉතින් ඔන්නම තමයි සයිෆ්ට යගේ පළවෙනි ෆිල්ම් එක වෙන්න තිබ්බ බේක්හුදි ෆිල්ම් එක අහිමි වෙන්නේ. හරි, එහෙනම් අපි යමු සිංදුවක් අහන්න. මතක් කරන ඔයාට හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න. ඒ වගේම මේ පැත්තට කෝල් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මම කියනකම්ම ඉන්නවා. 0112 510 510 ට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0718 89 3 89 3 WhatsApp message එකක් දාන්නත් ඔයාට පුළුවන්. එහෙනම් අපි යනවා සින්දුවක් අහන්න. හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න. දවල් 2:54යි දැන්.

හවස 3යි විනාඩි 7යි දැන් වෙලාව. මේ ඇත්තදනේ කතාව මාත් එක්කිනකොට වෙලාව යනවා තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. මන් දන්නේ නැහැ මට කතා කරන කට්ටිය තමයි එහෙම කියන්නේ කොච්චර ශබ්ද. හරි, ඉතින් අපේ තුන්වෙනි බෑ පටන් ගත්තකමම ගොඩක් ආස හිතන කතාවක් ගැන තමයි කියන්න යන්නේ. ක බලන්න මට අත උස්සලා පෙන්නන්න. ස්කුබිඩු ෆෑන්ස්ලා ඉන්නවද? ඉන්නවා. ඔන්න මාත් අත උස්සුවා. මොකද මමත් ස්කුබිඩුගේ ලොකුම ලොකු ෆෑන් කෙනෙක්. ඉතින් දැන් ඔන්න ස්කුබිඩු අලුත් දෙන්න තමයි යන්නේ. දැන් ඔන්න අපි අවුරුදු ගානක් ආසාවෙන් බැලුවා ස්කුබිඩු කාටුන් එක ආසාවෙන් බැලුවා. ඊට පස්සේ ස්කුබිඩු ලයිව් ඇක්ෂන් ෆිල්ම් දෙක අපි ආසාවෙන් බැලුවා. ඔන්න ඉස්සරහට එනවා ස්කුබිඩු ලයිව් ඇක්ෂන් ටීවී සීරීස් එක. දැන් ඔන්න අපිට එකක් බලා ගන්න පුළුවන්. මේක හරි විශේෂයි. ඒකට හේතුවත් මම ඔයාලට කියන්නම්. ඉතින් මේ ස්කුබිඩුට ලයිව් ඇක්ටින් ප්‍රොජෙක්ට් එකක් ඇත්තම සාමාන්‍ය මේ ලයිව් ඇක්ටින් ප්‍රොජෙක්ට් එකක ඇත්තම බහුවෙක් ගත්ත පළවෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. ඉතින් මේ මෙයාලා ස්කුබිඩු ගැන් එකට ටීනේජර්ස්ලව අරගෙන ස්කුබිඩුව මේ චූටි කාලේ දම අපි කියන්නේ අපි ආදරේට කියන්නේ බහුව පැටිය කියලා නේද? බහුව පැටිය කාලේ දම තමයි කාස් කරලා තියෙන්නේ. කොහොම හරි මේ ස්කුබිඩු සීරීස් එකේ ඉන්න බේබි ස්කුබිඩුගේ තවත් ෆොටෝස් කිහිපයක් මේ වෙනකොට ඉන්ටර්නෙට් එකට රිලීස් වෙලා තමයි තියෙන්නේ. ඔයාලට කියලා බලන්න පුළුවන් කොච්චර කියුට්ද කියලා. මම නම් දැක්ක චොක්ලට්ම චොක්ලට් පාටයි. හරිම ෂොක් අනේ. මට ගෙදර ගේන්න හිතුණා. හරි. ඉතින් මේ අර අපි කාඩුන් එකේ දකින ස්කුබිඩු වගේම තමයි මෙයත් මේ ග්‍රේට් ජේන් වර්ගයට අයිති සුනකෙක්. ඉතින් කොමාරි මේ සීරිස් එකේ නම තමයි ස්කුබිඩු ඔරිජින්ස්. මේකෙදි අපිට ස්කුබිඩුව ස්කුබිඩු ගැන් එකට හම්බුනේ කොහොමද කියලා බලා ගන්නත් පුළුවන්. ඉතින් කොමාරි මේ සීරිස් එක එන්නේ ලබන අවුරුද්දේ 2027 තමයි එන්නේ. කතා කරන එක නම් ගොඩාක් අඩු දින ප්‍රශ්නයක් තමයි. අපි දන්න ස්කුබිඩු කතා කරනවනේ නේද? එතකොට එයා කතා කරනකොට එයාගේ කට එහෙම හෙල්ලෙනවා අපිට පේනවා. හැබැයි දැන් මෙතනදී දැන් මේ ඇත්තම පැටියක් නරගින තියෙන ස්කුබිඩුට ගොඩක් දුරට මේ අර කැට් ඇන්ඩ් ඩොග්ස් ෆිල්ම් එක බලලා තේරෙනවද? අන්න ඒ වගේ වෙයි කියලා හිතන නිකන් අපිට පේන්නේ ඒගොල්ලෝ කතා කරනවා කියලා පේන්නේ. හැබැයි කතා කරන එක අපිට ඇහෙනවනේ. අන්න ඒ වගේ වෙයි කියලා තමයි හිතන්නේ. කොහොම හරි කමක් නැහැ. ඉතින් මේ ස්කුබිඩු ගැන් එකත් එක්ක එකතු වෙලා පළවෙනි අභිරහස විසඳන්නේ කොහොමද කියන අපිට මේ ටීවී සීරීස් එකෙන් බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට ඉස්සරහට තවත් සීරීස් එන්න පුළුවන්. සීසන් ගොඩක් එන්න පුළුවන්. ඒක නිසා සමහරකට මෙතනින් නවතන එකක් නැහැ. මේ එන අලුත් සීසන් එකේ නවතින එකක් නැහැ. ඉස්සරහටත් අපර ස්කුබිඩු ටීවී සීරීස් එක බලා ගන්න පුළුවන්. සමහරක් විතර දැන් මේ ටීනේජර්ස් ලවනේ aran තියෙන්නේ. ඊට පස්සේ ටික ටික මේගොල්ලෝ යං තරුණ වෙන විදිය ටික ටික අර වයසින් මුහු කරා යන විදිය පවා අපිට බලා ගන්න පුළුවන්. ස්කුබිඩුවත් මේගොල්ලෝ කාස්ට් කරලා තියෙන්නේ චූටි බලු පැටියෙක් විදිහටනේ අරගෙන තියෙන්නේ. කොහොමද ස්කුබිඩු ටික ටික කට්ටියත් එක්කම අර ලොකු වෙන්නේ කොහොමද? අපිට ඉතින් මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට කියන කතාවක් තමයි ඉස්සරහට මේ සීසන් එක තවත් දික් වෙයි කියලා. ඉතින් ඔන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්න ලබන අවුරුද්දේ ස්කුබිඩු ලයිව් ඇක්ෂන් ටීවී සීරීස් එකේ අපේ කියුට්ම කියුට් ස්කුබිඩුවක් බලා ගන්න. මොන මාර මාසාවෙන් තමයි ඉන්නේ. මං හරි ආසයි ස්කුබිඩුවට. ගොඩක් අය ආසයි නේද? ස්කුබිඩු කියන ගැන අපේ පොඩි කාලේ තිබ්බ ලස්සන මතකයක්නේ. එහෙනම් ඉතින් මේ මතකේ තවත් අලුත් කරගන්නත් එක්ක පොඩ්ඩක් සර්ච් කර බලන්න. හරිද? හරි, අපි යමු සින්දුවක් අහන්න. හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න. හවස 3යි විනාඩි 10යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
1: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්නෙ නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකාවදී ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
6: මෙලාවට ලක්ෂ 3ක් 4ක් උනේ.
5: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනව වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
6: රිදෙනවා.
5: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිත තොලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන අපි යන ගමන අඩපණ කරන
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: කරුණාව වේදමක් නැත. නමුත් එය ඔබට දිය හැකි පොහොසත්ම තෑක්කයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වෙලා මතක් කරන්න අයාවේ හවස 3:00 වෙනාඩි 31යි දැන්
2: දශක පහක් පුරා පිත්තල බහඩිකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සර්වේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
4: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ
5: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ
6: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන් ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
7: සින්දු කැෆේ

0: කනුවලුගේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: ආටිස්ට් ගොසිප්.
0: හවස තුනයි විනාඩි 36ත් වෙලා. අනේ දැන් වෙලාව ඉන්දියා පැත්තට තමයි ආව මේ වෙලාවයි මම එකගෙන යන ලෑස් වෙන්නේ. ඔන්න ඒ පැත්තෙන් තමයි මේ කතාව අපිට අහන්න ලැබෙන්නේ. දැන් ජුනි 19 වෙනිදා අපේ සමන්තගේ අලුත් චිත්‍රපටියක් රිලීස් වෙනවා. දැන් මේ චිත්‍රපටියේ මේ තියෙන ඔය එක එක වැඩ තියෙනවානේ ප්‍රචාරණ කටයුතු වලට. මේ චෙන්නයි නගරයට ඇවිල්ලා තියෙනවා මේ සමන්ත පහුගිය දවසක. ඉතින් ඒ ආපු වෙලාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අලුත් මහ ඇමති ජෝසප් විජේ මුණ ගැහිලා තියෙනවා. දැන් මේගොල්ලෝ පරණ යාළුවර නේද, තමන්ගේ පරණ සිනමා මිතුර මුණ ගැහෙන්න තමයි ඉතින් ඔන්න සමන්ත ගිහින් තින ගිහිලා නිකන් හිටියෙත් නැහැ. ගිහිල්ලා ආවට පස්සේ සමන්ත යාගේ මේ සමාජ මාධ්‍ය වල මෙන්න මේ වගේ නෝට් එකකුත් තියලා තිබ්බා. බලන්නකො මොකක්ද මේ නෝට් එක කියලා. සමන්ත කියනවා මේ යාට ඒ දවස්වලම මේ තේරුණානු විජේ සර් කියන්නේ සිනමාවට විතරක් සීමා නොවිච්ච වීරයෙක් කියලා. ඉතින් කොහොම හරි විජේගේ ශක්තිය පැවැත්ම සහ මිනිස්සු ඔහුට දක්වන ප්‍රතිචාර දැක්කම සමන්තට හිතුණලු ඒක ලොකු දෙයක් කරන්න, විජේ ලොකු දෙයක් කරන්න බිහි වෙච්ච කෙනෙක් කියලා. ඉතින් ඒ වගේම තව දෙයක් සමන්ත කියලා තියෙනවා, මේ විජේ සමානක් වෙලාවට එයා බාරගත්ත මේ අභියෝගය. දැන් මේක ඇත්තටම විජේට අභියෝගයක්. මොකද ඒකට හේතුව තමයි විජේ එයා හොඳටම වැඩපෙන්නපු ක්ෂේත්‍රය අතහැරලා දාලා ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච අලුත් පොරපිටියකට පා තැබලා තියෙන නිසා මේක හැමෝටම කරන්න බැරි වැඩක් කියලා. හැබැයි ඉතින් මේ මට හිතෙන දෙයක් තමයි මාතක සමන්ත තරවෙයි දඬෙත් දැන් මම මෙහෙම කිව්වට. දැන් විජය ඇවිල්ලා නළුවෙක්නේ. ඉතින් දේශපාලන වේදිකාවත් එක්තරා විදිහට රඟමඩලක් තමයි නේද රඟපාන්න තියෙන. මං හිතන්නේ විජයට ඒ වැඩේ චරවාරුවේ කියලා. ඉතින් කොහොම හරි මේ තව දෙයක් සමන්ත කියලා දෙයි. හැබැයි මේකට නම් පොඩ්ඩක් මඩක් බයි හිතුණා. මේ විජය සර් දවසක අපි හැමෝම පුදුම කරයි කියලා තමයි සමන්ත කියන්නේ. හැබැයි මීට කලින් දැන් අපි හැමෝම විජය පුදුම කරා. දැන් ටික දවසකට කලින් ඉස්සරහට පුදුම කරයිද දන්නේ නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ නේද. විජය අපි හැමෝම නිකන් බය කරා වගේ එකක් තේරුණාන නේද. එක එක දේවල් කියලා බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. කොහොම හරි කමක් නැහැ. ඉතින් තමන්ගේ මිතුරට සුභාශිංසන හදවතින්ම ප්‍රාර්ථනා කරන ඒ හෙලියක් විදිහට තමයි සමන්ත මේ ගැන කියලා තියෙන්නේ. හිනත් යනවානේ මන්දන්නේ මම මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මට හිතා ගන්න බෑ අනේ මොනවා කියන්නද කියලා. මේ දේවල් වලට මොනවා කියන්නද නේද. මේ දේවල් කියවලදී නිකන් සොදනතු වෙන දේවල් බලාගෙන ඉන්නවා. ඒකනේ ඉතින් කරන්න තියෙන අපිට නේ. හරි දැන් වෙලාවත් යනවා ටික ටික. මේ පැත්තට කෝල් එකක් දෙන්න. මොකද මම ඉන්නවා හවස 4 වෙනකම් මෙතන. 011 2510 510 කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0718 89 3 89 3 WhatsApp message එකක් එවන්න. කිව්වත් එක්ක message එකක් එවරදින WhatsApp එකට මගේ කතාව හරි කියලා. මචේ පුදුම කරපු කතාවට හරි කියලා comment එකක් එවර තියෙන message එකක් එවර දෙනවා. ඒකනේ ඒකනේ මම දන්නවා මං හරි කියලා. හරි අපි යමු සින්දුවක් අහන්න. හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න. හවස 3:39යි දැන්.

0: දර්ශක පහක් වන අපිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටීන සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show.
3: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
6: The Welcome Show.
2: Anugrahaya.
7: Wartha pita wartha kabana koti 8 NLB tanade tahane lutrayye rupiyal koti 13 9 7 ikma u dewanta supiritya galaba dimin rathi sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane biladigena obat koti patiye kuwanna
8: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
9: 89.1 89.3
10: चुप चुप खड़े हो जरूर कोई बात है पहली मुलाकात है जो पहली मुलाकात है
3: सिंधु कैफे
9: ਸ਼੍ਰੀਲੰਕਾ ਵਿੱਚ ਆਪਣਾ ਪੰਜਾਬ ਦਾ ਕੋਈ ਰਾਗ ਵਾਗ

0: over, baby.
1: Sindhu Cafe.
2: අවසතුනයි වෙනවනේ 52යි දැන් වෙලාව. යන්න වෙලාව හරි යන්න කලින් හැබැයි පුංචි වැඩක් තියෙනවා මට කරන්න. ඒ තමයි අපේ WhatsApp එක පැත්තට යන්න ඕනේ. ඒ පැත්තට messages එක කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මතක් කළා තමයි මම යනවනයි යන්නේ. අනුරාධ ඉන්නවා කෝච්චියෙන්. ඉතින් අනුරාධන් ඔයා මම ඊළඟ සින්දුවර ගොඩක් හතරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තාරුණී ඉන්නවා සුද ලංකාවෙන්. තාරුණී ඔන්න ඔයාවත් මම මතක් කරනවා. මඩපදින් ලක්ෂ්මන් ඉන්නවා. ඒ වගේම සමරසිංහ ඉන්නවා. ඒචී අනුර ඉන්නවා. මේ විදිහට තමයි අපේ WhatsApp එකේ අඩෝ ටික ඉන්නේ. මේ කට්ටිය එකතු කරගෙන මම යන්න තමයි ලෑස්ති වෙන්නේ. යන කලින් ඔබට මතක් කරන්න හෙට දවස ගැන. හෙට සිකුරාදා. සිකුරාදා කියලා කියන්නේ විශේෂයි නේද? හරියට හරි. ඔයාගේ හිත ඉල්ලන සින්දුව ඔයාට දෙන දවස තමයි හෙට දවස. ඒක නිසා වරද්දන්න එපා. දවල් 2 වෙනකොට මම එනවා මේ පැතුර එන්න. ඔයාගේ හිත ඉල්ලන සින්දුව මගෙන් ඉල්ල ගන්න. ගින්නම් සදරින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. මන් නිමේෂා.

0: සුබ සැඳෑවක්. හිතේ කිසිම සැකයක් තියාගන්න එපා. හරියට වෙලාවට වැඩට එන මිනිස්සු අපි. හවස 4යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

ටැම්පෝ ටවුන් හතර හතට හවස හතරයි විනාඩිය එකයි වෙලාව හිතවතුනි මා පැමිණියා ඔබට කෙසේද? දැන් පොඩ්ඩක් අට පරදාල ඇවිල් අනේද කියවනවා මෙතනම් රයිට්. එහෙනම් ඉතින් ආරාධනා කරනවා 0818යි 89.3 89.3 අපේ වට්ස්ඇප් නම්බර එක මතකයි නේද? ඒකට මැසේජ් එකක් දාන්නකෝනේ. දාන්නකෝ මැසේජ් එකක්. මොකද්ද සින්දුවක් අහන්න එකතු වෙන්න ඕනි කියලා. හරි. එතකොට 0112 510 510 මගේ හොට්ලයින් එක තියෙනවා. ඒකට කෝල් කරන්නත් පුළුවන්. හරිද? කෝල් එකක් දාන්න මම ආන්සර් කරනවද නැද්ද කියලාවත් බලන්න. හරිද? ඒ වගේම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ TikTok ෆෑන් පේජ් එකෙන් මම ලයිව් එකකට ඇවිල්ලා ඉන්නේ. ලයිව් එකේ ඉන්නේ කටිට පුළුවන් මම ලයිව් එකට ඇවිල්ලා බලන්න රේඩියෝ බලන්න. වාටේ අත්දැකීම් විඳගන්න පුළුවන්කම තියෙනවා. යන්න TikTok එකට ගිහිල්ලා සුප්‍රීම් රේඩියෝ අපේ TikTok ෆෑන් පේජ් එක ෆලෝ කරන්න. ෆලෝ කරලා ලයිව් එකට එන්න කියලා මතක් කරනවා. හරිද? ඔයිටික තමයි කියන්න තියෙන්නේ. Basically. ඊට පස්සේ අද කතාව. දවසේ කතා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වේරහැර යන්න නැතුව ඩ්‍රයිවිං ලයිසෙන්ස් එක ලේසියෙන්ම ළඟම තැනින් ගන්න කොහොමද කියන එක ගැන මම ඔයාලට දැනුවත් කරනවා. අලුත් කරගන්න හැටි. හරිද? ඩ්‍රයිවිං ලයිසෙන්ස් එක ඔයා මේ වෙනකොට දන්නවද නැත්නම් නොදන්නව නම් ඉතින් දැනගන්න මම කියනවා. හරි. හැබැයිම ලෝකයේ කුමන නවීන තාක්ෂණයේත් පැමිණියත් එය ඉතා ඉක්මනින් තේරුම් ගැනීමේ සහජ හැකියාවක් උපතින්ම ශ්‍රී ලාංකික අපි සතුයි. ඒකට හොඳ කතාවක් තියෙනවා. ಅದ ඒක කියන්නේ මොකක්ද කියලා එක දිගට ලස්සන කතාවක් තියෙන. ඔගොල්ලෝ කවදාවත් අහලා නැති ඇති මේ කතාව. ඒකත් කියනවා හවස 6 වෙනකන්. ඉතින් මේ පැත්තට ඇවිල්ලා අහගෙන ඉන්න ඕනේ 89.1 89.3 Supreme Radio Tempo Town. අපි පටන් ගන්නවා මෙන්න මේ විදිහට. අද හවස 4 විනාඩි 3ට Tempo Town මං ආශි. ඔයාට සුබ තැන් දෑවක්.

0: වෙලාව හවස 4 විනාඩි 15යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිබත්ගොඩ, චාලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලෝ, පිත්තල පහන් ඇතුළෝ. සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස්, නුවරපාල කිරිබත්ගොඩ.
5: ලොව සුන්දරතම පාරාදීසේ.
6: මන බැඳුණු, ඇස නොගැටුණු තැන් සොයා. උතුම් යම සත්‍චාරයක්.
7: Travel with Supreme.
6: සතියේ දවස් පහේම.
8: The Welcome Show අහන්න.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
11: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
9: සතියේ දිනවල රාත්‍රී 7ට
12: අනුග්‍රහය
13: එන්න

කිව්වොත් ඔයා මට අර ලස්සන කටහඬ වැද්ද මේ වගේ මිහිරි කටහඬක් ඇහෙනුනේ කොහොමද? කොලබරේෂන් එක. මේ ඔය කොල්ලන්ට එහෙම අහුවෙන්න එපා කියලා කියනවා මට. අවුරුෝ හිරුනේ. නෑ පිස්සද, මං එහෙම අහුවෙන්නේ නෑ. හරි අම්මෝ රයිට්. ඔකේ, අපි එනවා TikTok live එක පැත්තට. ඊශානි සඳ මලි ආශියෝ, මොකටද කේක් ක්‍රහස? අන්න මොනවාද, කවුද කේක් අහලා මෙතන වෙඩින් කේක් දෙන්නද කියලා මේ චමින්ද අයියා හතරකම ඉන්න මේ අනවශ්‍ය ප්‍රශ්න කතා කරන්න බෑනේ මෙතන, මේ කේක් කිලනවා කට්ටිය. රයිට් මෑනක සඳරුවන් ඉන්න සුපරදු විදිහට මොන රාගලින් වාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ශාරක ප්‍රදෑන්ඩු ආව ආදරෙයි. පූර්ණිමා ඔයාව එකතු කරගන්නවා. ඒ වගේම රුවිනා චුටි ගලි ඔයාව ආදරෙන් මතක් කරනවා. නිමා ශරත්නායක අපේ අසා ඉමු අපි සුමුදු වැල්ලක සයුර මුමුණන පෙම් කතා එක්ක කුවේට් වල ඉන්න සෙට් එකත් එක්ක එකතු කරගන්න බොරුම ආදරෙන් රුවන් ලක්මාල් ආවා. සොයා බැලිය යුතු කාරණාවක් කියලා අපේ සාශ් කියනවා. සොයා බලන්න හොඳයි, දේශාන ඔෆිෂියල් ඇවිල්ලා ඉන්නවා, හොඳයි, බොහොම හොඳයි. මට කවුරුහරි මිසුරානල් සමා වෙන්න ඕනි, මට දැන් කියාගෙන යනකොට අමතක වෙනවා. ඒ නිසා මම කිව්වා හායි හායි කියලා දාන්න කියලා. දමින්ද ආවත් මතක් කරනවා. තව කවුද ඉන්නේ? අනේ ඉතින් අම්මෝ. හරි අහන්නකෝ, කියන්නත් තියෙන පොඩි කතාවක්. අපෝ ඒ කටහඬනම් මෙලෝ රාග් නෑ, වායි කටහඬ හොඳයි කියලා තියෙනවා. හා ඕකේ රයිට් ඕකේ. නිසල් ගමගේ හලෝ හයි වාවත් එකතු කරගන්නවා. ඒත් එක්ක මතක් කරන්න ඕනි TikTok live එක පැත්තෙන් මම එනවා WhatsApp එක පැත්තට. WhatsApp එකේ message කරන්න කරුණා කරලා හොඳින් කියන්නේ. ආයෙ දෙකක් නෑ, message එකක් ඉවරද නම් බලා ගන්න. අම්මෝ ආයෝ වේවා. මඩ පාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජ අවෝඩ් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරු අවිල කේඩි සමරසිංහ මට මෙසේජ් එකක් ඉවලා තියෙනවා. ඔය අහගෙන ඉන්න කට්ටියට කියන්නේ කරුණාකරලා මෙසේජ් එකක් දාන්න. රශ්මික ඇවිල්ලා තියෙනවා, මට මෙසේජ් එකක් දාලා තිනවා. ආනේ කවුද දෙයියනේ මේ? හොඳයි. තාරුණී සන්දීපා ඔයාවත් මතක් කරන්න ඕනේ. ඒත් එක්කම අනුර මැක්ස් PF ජනපදයෙන් පුස්සල්ලා ඔයාව එකතු කරගන්න. උපුල් ජයවර්ධන ඔයාවත් මතක් කරන්න ඕනි, ගොඩක් ආදරේ. ඔයාවත් ආදරෙන් අපි බලන් ඉන්නවා කියලා දාලා තිනු. හරි ඉතින් අන්න එහෙම නිවැරදි කරන්න. වෙඩින් කේක් නෙවෙයි, සෝරි, උපන් දින කේක්. අන්න එහෙම ඒවා නිවැරදි කරන්න, නැත්නම් මෙතන ජනතාව වැරදිට තේරුම් ගන්නවා. චමින්ද ජගත් පාරන්දරෙන් අහගෙන දෙන්නේ මේ පැත්තට. ඉතින් කවියක් හෙමෙව්වොත් හොඳයි ඈ කියලා කවි ගෙන්න ගන්නවා කියන එකට තව. හරි ඒ වගේම ශාරක ඉන්නවා, හොරණින් ආවත් එකතු කරගන්නවා. හංසන ඔයාවත් මතක් කරන්න ඕනි නුවරින්. තුවන් කෝ, තුවාට මොකදුනේ? තුවන් දැක්කේ නැවට දවසකින්. තුවන් ආ මෙසේජ් එකක් ඇවිල්ලා තියෙන, බොහොම ස්තුතියි. රයිඩ් එහෙමනම් අපි යන්න හදන්නේ අද කාලෙකට පස්සේ ඇහෙන පළල හින්දි සින්දුවක් අහන්න. මුන්නී බදලාමු කොයි ඩාර්ලින් තේරෙලි. හවස 4:22.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තාතික වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: Number 20.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතම් බෙදාතොර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
6: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
5: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනව වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
6: රිදෙනවා.
5: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show.

හද සට වෙලාව අද කතාව මේ පැ කතාව පවත්වන්නයි සූදාරම් වෙන්න පොරොන්දු දේවල් විදි සිත කරන නම් බොරු කාරයක්වා බොරු කියන අයිතින්ගේ මට ගලට බොරු කියන්න බෑනේ බොරුගෙන අපේගේ තින දෙයක් නැචරල් ලන දෙයක් නැචරල් වයි රයිටෝකේ එවනම් මුලිම මතක් කරන්න අපේ නිමාශ රත්නායක විශේෂයෙන්ම මුන්න බදනම හ ඩාරිින් තේරලිය කියෙන මංවට දුන්නට වාහග නිතරන නට ඉලක් සිදුවට ටිකෙට් නම වගේ අලු සට්ක බයිල වගේම අසාවත්තක කරන්න සිද හරි එතරින් ඒ කතාව විවරයි මංගන මගේ කතාවට හරි බේරහර යන්න නතුව ඩ්‍රයිවින් ලයිසනක ලේසිෙන් අලුත් කරන්න හැටි මංවට මතක් කරන්න ඔන්න ඇත්තරම ඔයාලගේ ඩ්‍රැවින් ලයිසන් එක වලංගු කාලය ඉවර වෙලා නං නැත්නම් ඉවර වෙන්න ළඟයි නං රස්යාද වෙන්න නැතුව වේරහැර ප්‍රධාන කාර්යාලයට යන්න කලබල වෙන්න එපාද ඉස්සර වගේ මේ හරි වේරහැරට යන්න නැතුව වේරහැරට යන්න නැතුව තමන්ගේ ආසන්නම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට ගිහිල්ලා ඉතාම පහසුවෙන් ඉතාම ඉක්මනින් ලයිසන් එක අලුත් කරගන්න පුළුවන්කම තියෙනවා දැන් හරිද කාර්යබහුල ආවෙනුවෙන් පියවර කීපයක්ව සම්පූර්ණ කරන්න තියෙනවා මේකට පළවෙනි පියවර විදිහට ඔයාලට කරන්න තියෙන්නේ වෛද්‍ය සහතිකය නැත්නම් මෙඩිකල් සර්ටිෆිකේට් එක ලබා ගන්න ඕනේ ඒකට ඉතින් මේ ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කරන්න කලින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එහෙම නැත්නම් MI වෛද්‍ය සහතිකය ලබා ගන්න වෙනවා ඒක අපි හැමෝම දන්නවානේ. ඒකට පහසුම ක්‍රමය තමයි දිග පෝලිං වල ඉන්න අකමැති නම් කලින්ම ntmi.lk වෙබ් අඩවියට ගිහිල්ලා කලින්ම දිනයක් වෙලාවක් වෙන් කරගන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට ආසන්නම ntmi ශාඛාවට ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණ සිදු කරගෙන සහතිකය ලබා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට දිනයක් වෙන් කරගන්න ඕනේ. dmt අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ. ඒකට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කාර්යාලයට යන්න කලින් දිනයක් වෙන් කරවා ගත්තොත් ඔයාගේ කාලය ඉතුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට වෙබ් සයිට් එක මම ඔයාලට කියන්නම්. dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට යන්න පුළුවන්. ආයෙම කියන්නම් appointments.dmt.gov.lk එකට ගියා නම් ඔයාලට ඔන්න ඒ වැඩේ කරගන්නත් පුළුවන්. එතකොට ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය එතකොට සහ කියන්නේ ජාතික හැඳුනුම්පත් අංකය සහ විස්තර ඇතුළත් කරලා ඔයාට පහසු දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලය නැත්නම් දිස්ත්‍රික් ඔෆිස් එක වේලාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. පියවර තුන විදිහට අවශ්‍ය ලේකීවිලි ඔයා කාර්යාලයට අරයි යන්න ඕනේ. යනකොට අත වනවනා නිකන් යන්න එපා. හොඳේ. ඔව් නිකන් ගියොත් මොකුත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා යනකොට අනිවාර්යයෙන්ම දැනට පවතින රියදුරු බලපත්‍රය අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් එක්ස්පයර් වෙච්ච එක හරි එක්ස්පයර් කිට්ටු එක්ස්පයර් වෙන කිට්ටු ඩ්‍රයිවිං ලයිසන් එක අරයි යන්න ඕනේ. ඒ වගේම ඔයාගේ NIC එක. එහෙම නැත්නම් ජාතික හැඳුනුම්පත් අරගෙන යන්න ඕනේ. ඒ වගේම NTMI ආයතනයෙන් ලබාගත් වළංගු වෛද්‍ය සහතිකය අරගෙන යන්න ඕනේ. NTMI එකෙන් ගත්ත. හරිද? වෙන වෙන වෛද්‍ය සහතික අරන් ගිහිල්ලා නම් ගන්න හම්බ වෙන්නේ නැත. විශේෂ උපදේශයක් දෙන්නම්. ඔයාගේ ලයිසන් එක වළංගු කාලයකට වෙලා වසරකට වඩා වැඩි නම් ප්‍රමාද ගාස්තු එමුණා අර ලේට් පේමන්ට් එකක් මේ චාර්ජ් කරනවානේ. එතකොට එකට වැඩිපුර මුදල් අතේ තියාගෙන නැහැ. ඉතින් සල්ලි නම් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ නේ. සල්ලි ප්‍රශ්න තියනවාද අපිට? නැහනේ නේ. එහෙනම් ස්ටෑන්ඩ් බයි සල්ලි ගේරියන්න ඕනේ නැහැ. ඒ නිසා ඒක කරගන්න. හරිද? ඉතින් බලපත්‍ර ලැබෙන්නේ කොහොමද කියලාත් මම ඔයාලට කියන්නම්. සාමාන්‍ය සේවය හැමදාම normal service විදිහට ලීව් කිලි බාර දුන්නට පස්සේ ඔයාලට తాවකාලික බලපත්‍රයක් ලැබෙනවා. එතෙන්දී ඒක ස්ථිර සහ අර කාඩ් පද තියෙන ප්ලාස්ටික් කාඩ් එක තියෙන ලියාපදිංචි තැපෑලෙන් ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා යථා කාලයේදී. ඔන්න ඕක තමයි ක්‍රමය. රයිට්. එහෙනම් අපි යනවා සින්දුවහන්න.

0: දෙවර භවස 4 විනාඩි 46යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: ඉන්න

0: දශක පහක් පුර අපිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරණේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ma udey 7ta. The welcome
3: show. අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: අයබෝතයන් සන්තෝ

89.1 සුප්‍රීම් රේඩියෝ.

මෙලාව හම සබහය වෙනා ලෙදකයි හිතවතුනි දවසේ දෙවනි කතාව දෙවනි පෑති ආරම්භ කරන්න හදන්න අපි දෙවනි පෑට ආපු නිසා මතක් කරන්න ඕනි මං වාටි කිව්වා පළවෙනි කතාව නම් අපි ඉවර කරානේ අර ඩ්‍රයිවිං ලයිසන් එක දැන් රිනිවල් රිනිවල් එකට යනකොට ඔයා කොහොමද කරන්නේ කියන එක දෙවනි කතාව යන්නේ ලෝකයේ කුමන නවීන තාක්ෂණයේ තිබුණත් ඉතාම ඉක්මනින් ඒක තේරුම් ගැනීමේ සහජ හැකියාවක් උපතින්ම ශ්‍රී ලාංකික අපිට තියෙනවා නේ අපි දන්නවනේ ඉතින් මේ අර රසදිය තාක්ෂණයෙන් ගුවන් යානා නිපදවපු බව කියන රාවණා යුගයේදී ඉඳලම ලෝකය මවිත කරපු ජල ප්‍රවාහන පද්ධතියක් සහිත සීගිරිය සහ අර සැතපුමකට අඟල් 6ක අතිශය සියුම් බෑවුමක් සහිතව කැපපු යෝධයල නිර්මාණය කරපු මේ අභිමානවත් හෙළ ඉතිහාසයේ තවත් එක් අපූරු පුරුකක් ගැන තමයි අද මම ඔයාලට කියන්නේ මේ කතාව එයා ගැන. හරිද? බටහිරයින්ගේ ඉංග්‍රීසි භාෂාවටත් ඔවුන්ගේ ඇඳුම් විලාසිතාවලටත් යට නොවි සරම ඇඳගෙන කොණ්ඩේ බැඳගෙන සෙරප්පු දෙකක් කකුල් දෙකට දාන්න නැතුව සිංහල විතරක් කතා කරලා ගුවන් යානයක් පදවපු ශ්‍රී ලාංකික ඉතිහාසයේ සුවිශේෂීම ගුවන් නියමුවා වන වික්‍රමාරච්චි මල්ලවගේ ඩොන් ජෝන් පෞලිස් අප්පුහාමි මහත්තයා ගැන තමයි මේ කියන්නේ. සමහර විට ඔය අහලත් ඇති සමහර විට අහලත් නැතුව ඇති. කාලය කිව්වොත් 1953 අගෝස්තු මාසේ අත්තනගල්ලේ පදිංචි වෙලා හිටපු පෞලිස් අප්පුහම් මහත්මයා නොහොත් කවුරුත් ආදරයට කියපු උක්කු මහත්තයා එයාගේ පුංචි පුතා එක්ක පුංචි පුතාගේ නම තමයි විජිත කුමාර එක්ක රත්මලාන ගුවන් තොටුපළට එනවා ගුවන් යාන අහසට නගින විදිය බබාට පෙන්වන්න එයාගේ පුතාට පෙන්වන්න. ඒ වුණාට යාන සමීපවම දැක්කට පස්සේ එයාගේ හිතේ ඇතිවෙනවා අමුතු ආසාවක්. එතකොට එයාගේ වයස අවුරුදු 48යි. එතන හිටපු පුහුණු කරුවෙකු වෙත ගිහිල්ලා මෙයා කියනවා ඉතාම නිහතමානී විදිහට සිංහලෙන් කියනවා මහත්තයා මං ආසයි ගුවන් යානාවක් පදවන්න. මට උගන්වන්න පුළුවන්ද කියලා සිංහලෙන් බොහෝම පැහැදිලිව අහනවා. ඉතින් මේ පෞලිස් අප්පුහාමි මහත්තයාගේ මේ ඉල්ලීම පුහුණු කරු පුදුමයටපත් කරනවා. මොකද තමන් ඉදිරියේ ඉන්නේ සරමක් කමිසයක් ඇඳලා කෝට් එකක් ඇඳගෙන මේ කොණ්ඩේ පිටිපස්සට බැඳගත්ත පාමහන් දෙකක්වත් කකුල් දෙකට නැති සාමාන්‍ය ගැඹු පෙනුමක් තියෙන පුද්ගලෙයි. ඒ කාලේ ගුවන් නියමයකට අනිවාර්යයෙන්ම අර සන්නිවේදන උපකරණ සහිත තද ලෙද හිසවැස්මක් පළඳින්න ඕනේනේ. ඉතින් මෙයාට ප්‍රශ්නයක් ඇවිල්ලා මෙයා අහනවා මේ පුහුණු කරු අහනවා ඔයා කොහමද ඔය කොණ්ඩේ ගැටේ තියාගෙන මේ ඇඳුම පිටින් ගුවන් යානයක් පදින්නේ? එහෙම නැත්නම් එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන්නේ කොහමද? පුහුණු කරු මෙයාගෙන් අහනවා මෙහෙම. එතකොට ඇත්තටම අපිට වුණත් එහෙම මේ ඇහුවොත් එහෙම නිකන් අපිට පොඩ්ඩක් ඩිසපොයින්ට් වෙනවා නේ. අයියෝ බෑනේ මේක කරගන්න කියලා. හැබැයි පෞලිස් මහත්තයා අධිෂ්ඨානය අතහැරින ගැන අධිෂ්ඨානශීලී වුණා අය. තමන්ගේ කොණ්ඩේ හරි තමන්ගේ සරම හරි ප්‍රශ්නයක් නොවන බව එයා ඔප්පු කරනවා. කොහොම හරි මෙයාට ඕන කරන්නේ එයාක්‍රාෆ්ට් එකක් ෆ්ලයි කරන්න ඉගෙන ගන්න එක. එයා තරයේම ගියා ඉන්නවා මට ඕනි එයාක්‍රාෆ්ට් එකක් ෆ්ලයි කරන්න. එහෙම නැත්නම් ගුවන් යානයක් ව්‍යාසර කරවන්න කියලා. ඇත්තටම කිව්වොත් එයා මේ නිකම්ම නිකම් පවුලක සාමාන්‍ය මනුස්සෙක් නෙමෙයි. 1905 සැප්තැම්බර් සම වෙන දෙසැම්බර් මාස 21 වෙනිදා අත්තනගල්ල ඌරපල ප්‍රදේශයේ ප්‍රභූ පවුලක උපන් ඔහු පවුලේ හිතවතුකු වෙනවා එයාගේ DC සේනානායක මහත්තයාගේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය DS සේනානායක මහත්තයාගේ සොහොයුරා. මෙයාගේ උදව්ව ඇතුව මෙයා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු බොහොම يعني පොතපතේ විධිමත් අධ්‍යාපනයට වඩා එයාගේ තුල තිබේ යාන්ත්‍රික ශිල්පයේ තියෙන සහදි දක්ෂතාවයක්. රයිට්? ඉතින් මෙයා නිකම්ම නිකම් පුද්ගලයෙක් නෙමෙයි. මෙයා හරි වැදගත් පුද්ගලෙක්. ඊට පස්සේ එයා කොහොමද ක්‍රාෆ්ට් එක පැද්දේ? කොහොමද මොකද උනේ ඊට පස්සේ කියන එක තව ටිකකින් කියන්නම් අහගෙන ඉන්න ඔහම. ඉතින් මේ පැයදිත් ඔයාලට මතක් කරනවා 0718839893 WhatsApp number එකට message කරන්න පුළුවන්. ඒ වගේම Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා අපේ live එකට set වෙන්නත් පුළුවන්. අද කතාව අහන්න බොහොම ආකර්ශනීය කතාවක්. අහගෙන ඉන්න කියන්නේ වික්‍රමාරච්චි මල්ලවගේ ඩොන් ජෝන් පෞලිස් අප්පුහාමි ගැන තමයි අද දවසේ අපි කියන්නේ. කියන්නේ සරමක් ඇඳගෙන කෝට් එකක් දාගෙන කොණ්ඩේ පිටිපස්සට ගැට ගහපු රබර් සරප්පු දෙකක්වත් නොදා එයා ක්‍රාෆ්ට් එකක් පැදපු ශ්‍රී ලාංකිකයා ගැන තමයි අද දවසේ කතා. එහෙනම් අහගෙන ඉන්න අපි යනවා සින්දුවක් අහන්න. වෙලාව 5:05 වෙනාඩි 6යි.

0: වෙලාව හවස 5:17යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
4: පෙරලිකාර සඳුදා
5: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
4: සුවබර අඟහරුවාදා
6: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
4: හැඩකාර බදාදා
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
4: රස පිරි බ්‍රහස්පතින්දා
8: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
9: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
1: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas 5ma udey 7ta The Welcome Show.
12: Anugrahaya. Wartha pita wartha kabana koti 8 NLB danade tahane lutrayye rupiyal koti 13 9 7 ikma u dewanta supiritaya galaba dimin rathi samvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
13: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
14: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

හවස 5:23යි. විශේෂ ඉල්ලීමක් තමයි මම අද දවසේ. මොකද සාමාන්‍යයෙන් අපි අද සිකුරාදා විතරයිනේ රික්වෙස්ට් එන්නේ. හැබැයි අපි එඩීට දුන්න සින්දුව එඩී gift කරානේ අපිට. ගොඩාක් thank you so much. gift වලට තමයි ඔන්න අපි Supreme Radio අපි වාට දුන්න gift එකක් වක් කැමතිව රූකාන්තගේ මේදිගන්තය දුන්නා. right. ඉතින් මේ වෙලාවේ හසංකාව අපේ ලයිව් එකට. හසංක ඔයාව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම චමින්ද කතරගමින් ඔයාවත් එකතු කරගන්නවා. තව කවුද ඉන්නේ? අහමු අහමු. රයිට්. කතා වහන්න කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. මොකද අද කතා කරන්නේ දෙවැනි පැය කතා වෙන්නේ වික්‍රමාරච්ච මල්ල වගේ ඩොන් ජෝන් පෞලිස් අප්පුහාමි ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් රයිට්, එවනම් අපි කතාවට යන්නයි කියලා බලාපොරොත්තු වෙන්නේ. කතා ඉවර කරන්න එපේ. හරි. දැන් ඉතින් මම කිව්වා මේ වික්‍රමාරච්චි මල්ල වගේ ඩොන් ජෝන් පෞලිස් අප්පුහාමි කියලා කියන්නේ නිකම්ම නිකම් කෙනෙක් නෙමෙයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ බොහොම අපූර්වට ඉගෙන ගත්ත අධ්‍යාපන හැදවුරට. හැබැයි යාගේ අර යාන්ත්‍රික ශිල්පයට තියෙන සහජ දක්ෂතාවයක්. හරි. ඉතින් මේ වෙන විට එයා ඒ වෙනකොට මේ අත්තනගල්ලේ ඉඳලා කොළඹ නුවර කුරුණෑගල දක්වා ධාවනය වෙච්ච බස් රථ 36ක් සහිත සිරි මැදුරු නම් සාර්ථක බස් සමාගමක හිමිකාරයෙක් කියලා හිටියා. හරිද? ඔහු 1940 NHD Serum කියන කාන්තාව සමග විවාහ වෙනවා. එතකොට දරුවන් 4 ඉන්න ආදරණීය පියෙක්. යාන්ත්‍රික ශිල්පයේ උපතින්ම බෙහෙත්ලා තිබුණ නිසා තමයි මේ බස් රථ, මෝටර් රථ, බිරිඳගේ රෙදි වියන යන්ත්‍ර වගේම මේ අර තමා සතු දුර්වල කැමරා යන්ත්‍රවල දෝෂ තමන්ටම හදාගන්න කිසිම කෙනෙකු උදව්වක් නැතුව තමන්ටම හදාගන්න පුළුවන්. මොකද මේ යාන්ත්‍රික දැනුම කියන එක මේ ඩොන් ජෝන් පෞලිස් අප්පුහාමිට උපතින්ම ගෙන ආපු දෙයක්. හරි. ඉතින් මෙයාගේ මේ දැඩි උනන්දුව නිසාම අර පුහුණුකරුවෝ, එතකොට ප්‍රධාන පුහුණුකරුවන් විදිහට, උපදේශකවරුන් විදිහට සිංහලෙන් කතා කරන්න පුළුවන් අයව තෝරලා බාර දෙනවා මෙයාට මේ ෆ්ලයින් ට්‍රේනින් කරන්න. රයිට්. කපිතාන් CHS අමරසේකර සහ සුසන්ත ජයසේකර කියන මහතුරුන් දෙන්නට තමයි මෙයාව හඳුන්වලා දෙන්නේ. මොකද ඉංග්‍රීසි භාෂාවේ අපහසුව නිසා, මේ භාෂා හැසිරීම ප්‍රශ්න එන නිසා මේ සිංහල කතා කරන්න පුළුවන් පුහුණුකරුවන් දෙන්නෙකුට තමයි මෙයාව බාර දෙන්නේ. හිස් වැසුම පැලඳීමේ අපහසුතාවය, එතකොට සරම නිසා ඇති වෙන්න පුළුවන් බාධා මැද්දේ වුණත් ඔවුන් මේ පෞලිස් මහත්තයාගේ පුහුණුවීම ආරම්භ කරනවා. සමහර අවස්ථාවලදී මෙයා ගුවන් යානය පැඩල් එක පාගනකොට පාවහන් නැතිව, අර අපි කියන්නේ බෑ ෆුඩ් එකකින් සෙරප්පුවක් කිසිම දෙයක් නැතුව මේ අර අර සාමාන්‍යයෙන් දේනවනේ එයාලයින්ස් වල නීතිරීති මාලාවක් තියෙනවනේ, සාම්ප්‍රදායික නීතිරීති පවා අභියෝගයට ලක් කරමින් තමයි පියාසර කිරීමට පුරුදු වෙන්නේ යන්නේ මෙයා. අවසානයේදී ඔහු ඒ උදාර සීනේ සැබෑ කරගන්නවා. 1953 ඔක්තෝබර් මාසේ 5 එවකට ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි සර් ජෝන් කොතලාවල මහත්තයාගේ අතින් පෞද්ගලික ගුවන් නියම බලපත්‍ර අංක එක, ප්‍රයිවට් පයිලට් ලයිසන් නම්බර් 139, එහෙම නැත්නම් ප්‍රයිවට් පයිලට් ලයිසන් නම්බර් 139 කියලා යාට ඔන්න යාගේ ලයිසන් එක හම්බ වෙනවා. මේකේ තියෙන අපූර්වතම සහ වටිනාම කාරණාව තමයි බලපත්‍රයක් ලබා ගැනීමෙන් පස්සේ එයා තමන්ගේ දේශීත්වය සහ සිංහලකම අමතක නොකිරීම. අපිට එයා ට්‍රේනින් වෙනකොටත් එයා අර සරම ඇඳගෙන කොණ්ඩෙ ගැට ගහලා සෙරප්පු දෙකක් නැතුව නියම සිංහල පුද්ගලයෙක් විදිහට, සිංහල මිනිසෙක් විදිහටනේ මේක මෙයා පුහුණු වීම කරේ. එයාගේ සිංහලකම අමතක නොකිරීමට හොඳම උදාහරණ තමයි අර සාම්ප්‍රදායික ගුරු උපහාරයක් විදිහට එයා අර සුදු ජාතිකයන් සහ එයාට මේ ලයිසන් එක ගන්න උදව් කරපු දේශීය උපදේශකවරුන්ට දන නමල බුලත් අතක් දීලා ආචාර කරනවා. ඉතින් බලපත්‍රයක් ලැබුණාට පස්සේ එයා විශ්වාස කරන ටයිගර් මෝත්, ඒ වගේම ඩේසි හැමිල්ටන් DHC-1 චිප් මං කියන අර නවීන ගුවන් යානා පවා ඉතාම දක්ෂ විදිහට පැදලා තියෙනවා. ඒවයි තාක්ෂණික කරුණු පහසුවෙන් ග්‍රහණය කරගෙන ඒවා බොහොම හරි උනන්දුවෙන් සහ ඉතාම සාර්ථක ගුවන් නියමුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කොහොම වුණත් එතුමා පෞද්ගලික ගුවන් කපිතාන්වරයෙක් විදිහ නිදහසේ අහසපියාසර කරාට. 1958 බණ්ඩාරනායක රජ විසින් බස් ව්‍යාපාර ජනසතු කිරීමත් එක්ක එයාගේ සාර්ථක බස් සමාගම එයාට අහිමි වෙනවා. එතකොට එයාට ඇවිල්ලා තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක 1963 මෙයාට එනවා හාස් ස්ට්‍රොක් එකක්. ඒ නිසා මේ 1963 අසනීප වෙලා රෝගාතුර වෙලා ඉඳලා 1973 පෙබරවාරි මාසේ 23 සදහටම මෙලොවින් සමු ගන්නවා. ඉතින් බටහිර පන්නේට ගැති නොවි තමන්ගේ අනන්‍යතාවය රැකගනිමින් අහස ජයගත්ත පෞලිස් අප්පුහාමි මහතා ලාංකික අපිට සදාකාලික අභිමානයක් කියලායි මේ මතක් කරේ. ඔන්න ඔකයි අද දවසේ කතාව. ඒ කතාව වික්‍රමාරච්චි මල්ලවගේ ඩොන් ජෝන් පෞලිස් අප්පුහාමි මහත්මයා ගැන.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලු, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
1: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
1: සින්දු කෆේ විත් නිමේෂා නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකම්බදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
8: මෙලාවට ලක්ෂ 3ක් 4ක් උනේ.
7: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් හොයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
8: රිදෙනවා.
7: රිදෙනවා. අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිත තොලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන, අපි යන ගමන අඩපණ කරන.
1: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show.
9: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
7: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
10: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
0: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
1: සුප්‍රීම් මියුසික් සන්දේ.
0: ඉනිදා උදේ 9ට.
10: ඉගෙනන සර්.

පොඩි උත්සාහයක් ගත්තා හිතවතුනි අප්සලසල නාදයක් ලබා දෙන්න. කාලකට පස්සේ අතුගල වදින්න යන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා මම යනවා TikTok එක පැත්තට, කලින් WhatsApp එක පැත්තට. රහල් ලැබේ රත්න මට මැසේජ් එකක් දාලා තිනවා. Hi Aishi. On the way home listening while driving. Okay, safe drive. Thank you so much. ඒ වුණාට අපිට මැසේජ් එකක් දාලා තින්න සා WhatsApp එකෙන්. බොහොම ස්තුති පරිස්සමට ගෙදර යන්න කියලා මතක් කරනවා. පුසල්ලාව BF ජනපදයේ සිට අනුර මැක්ස් මම මැසේජ් එක කියවුවද නෑ නේද? අනුරාධ කෝටි ඔයාගේ මැසේජ් එකක් කිව්වා. රශ්මික මම බැලුවයි රශ්මික වා නැත්ද කියලා. රශ්මික මැසේජ් එකක් කියලා තිනා හොරණ ඉඳලා බොහොම ස්තුතියි. තරදු ආවත් එකතු කරගන්නවා. නදීෂා ඉන්නවා කොහෙන්ද? නාරම්මලින් ආවත් එකතු කරගන්නවා. ලක්මාල් ඉන්නවා ඔයාවත් එකතු කරගන්නවා. කොට්ටාවේ සිට චමින්ද පෙරේරා good evening ආශි කියලා දාලා තිනා. good evening to you. thank you. ආ කොහෙද කියලා මට විස්තර දාලා නැති නිසා මට කියන්න විදියක් නැහැ. සුබ උදෑසනක් වේවා මහත්තයා නෝනා කියලා දාලා තිනා. ඈ මටද නැහනේ. බුදුම් මේ එහෙම කියන්න එපා. සුබ උදෑසනනේ සුබ සැන්දෑවා. right? සූති එහෙමනම් ඉතින් අපේ නවංජනා ඇවිල්ලා ඉන්නවා TikTok live එකට මේ වෙලාවේ. නවංජනා ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පූර්ණිමා රුවිනත් එක්ක ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුර එකතු කරගන්නවා. එකෙම සපෝට් එක දෙනවා කට්ටිය කැමැත්තෙන් ඉන්නවා. ඇතුගල අහන්න ෂාරක ඔයාවත් එකතු කරගන්නවා. චන්දන 669 ඔයාව හේ ෂාන් නාරච්චිගේ නංගි කොහොමද කියලා අහනවා. මං හොඳින් ඉන්නවා. මදු ඇවිල්ලා ඉන්නවා කාලෙකට. ඔයත් එක්ක සෙල්ෆියක් ගන්න හිටියේ. ඒකත් මිස් වුණා. මං එනකොට උණ හැදිලා ආවේ. අනි දෙයියනේ. රයිට් ඕකේ. එතකොට හික්මන් සෝය ප්‍රාර්ථනා කරන අසනීප වෙලා ඉන්න කට්ටියට හැමෝටම බැකෝ මල්ලි ආවත් ආදරෙන් එකතු කරගන්න. ගොඩ කාලෙකින් බිග් බොස් ආව එකතු කරගන්න. ඒ වගේම එකෝ රිසෝට් අපේ පැතුම් ඔයාව ආදරෙන් මතක් කරන්න ඕනි. සාෂ් ඇස් ලොකු කරලා බලාදි තමයි මරු කියලා දාලා තියෙනවා. අනේ අනේ එහෙම තියන්නේ. ඕකේ. රයිට් කවුද ඉන්නේ? රුවින හොඳට නීදි. රුවින් චතුරංග ඔයාවත් එකතු කරගන්නවා. වෙරෝනිකා ආවත් එකතු කරගෙන වැඩි මනාපේ පරිදි නිරෝෂණ අයවත් එකතු කරගෙන අපි යනවා ඇතුගල වඳින්නට. රුවන් ලක්මාලාව මේ වෙලාවේදී ඇමිලි පිටියේ සිටම ආවත් එකතු කරගන්නවා. රයිට්.

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme
8: සතියේ දවස් පහේම
9: The Welcome Show අහන්න.

රයිට් දැවලාම හවස පහයි විනාඩි 52යි හිතවතුනේ අපි අන්නයි හදන්න බොහොම ස්තුතියි ලබා දීපු සහයෝගයට දුන්නේ නැතත් ඉතින් ස්තුතියි ඉවරයි ඉවරයි යන්න හදන්නේ එහෙමනම් බොහොම ස්තුතියි TikTok live එකේ මම බලාගෙන හිටියද රේඩියෝ සජීවී කරන අත්දැකීම ලබා ගත්ත ඔබට මාගේ උපහාරය ඔයා ගිලෝ ආහිනා වෙන්න බෑ එන ඔඩ් එක ගමන් නැහැ ඔයා හිනා වෙන කාටවත් හිනා යන්නේ හරි මේ හෙට එනවා නේද කාගෙන් දාන්නද මගෙන් අහන්නේ ඔහොම මං හෙට එනවා හම්බ වෙමු හොදේ හවස 4ට මතකද වෙලාව හවස 4 යන්නයි හදන්නේ අදට ඉතින් අමාරුවෙන් හරි මාව අහගෙන ඉඳුවාට මාර ස්තුති හෙට රික්වෙස්ට් ෆ්‍රයිඩේ ඔයගොල්ලෝ කැමති සින්දු අහන්න පුළුවන් එනිසා හෙට අනිවාර්යෙන් එන්න කියලා මතක් කරනවා WhatsApp එකට message කරපො TikTok live එකේ මාව බලාගෙන ඉඳිපො කෝල්ස් ගත්ත හැම කෙනාටම බොහොම ස්තුතියි ඔය ඉතින් කෝල් එකක් හැම වෙලේම මිස් වෙනවා ඒක ගණන් ගන්න ඉතින් හැම එකම answer කරන්න ඕනි කියලා එකකුත් නැහැ නේද right okay audience අපි යන්නයි හදන්නේ එහෙමනම් යන්න යන්න ඉතින් යන්නයි හදන්නේ කිකයි ඉන්නපා සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගෙන් එන්න මං ආශේ

0: සුබසන්දාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
2: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානයේ ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත්ත එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැ. ඒකින්ද රුපියල් 40කට ලිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: Luna, Supreme Radio.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
2: ට බිලියන පතියන් දාන සපත්තු ගත්තුත් එම තමන දල වශයෙන් ලංකාමදරින් ලක්ෂ තුනක් කතරක් වගේ වෙනවා ඊට වැඩිවෙන්න පුළුවන්
3: මෙලාවට ලක්ෂ තුනක් කතරක් වුණේ
2: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙන. ඒක හම් වලින් හදලා තියෙන වෙන්න පුළුවන් කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනව වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
3: රිදෙනවා.
2: අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
1: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට.
5: ගින්න සර්.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක number 20

0: number one. Saturday. Weekend එක happening කරගන්න.
1: එතන වෙතාතර ජනප්‍රිය සින්දු.
2: Oh God.
1: එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5 ma udey 7ta The Welcome Show.
1: Anugrahaya.
4: Wartha pita wartha kabana koti 8 NLB danade tahane loturaiye rupiyal koti 13.98 ikma u dewanta supiritya galaba dimin rathi sangwardhaneta dewanta shaktiyak wemin obath dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladi gena obath kotipatiye kuwan.
5: Meltol hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: විග්‍රහය.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනිය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: කාලය ගත වීගෙන යනවා. මේ සුන්දර කාල සීමාව තුළ අපිට ආදරයට වෙන් කරන්න තියෙන ඒ ආදරණීය හොරා තුන මේ විදිහට අපි ළඟටම ඇවිල්ලා. අපි ලෑස්ති අදත් සුපුරුදු පරිදි ඔයත් එක්ක ආදරය ගැන ආදරෙන් කතා කරන්න. හදවතේ ඇති ගොඩාක් දේවල් කතා කරන්න. සමහර වෙලාවට කතා කරන්න කෙනෙක් නැතුව ඇති. අපි දෙන්න ලෑස්ති ඔයාගේ ආදර කතාව ආගෙන ඉන්න. ඒ කතාව තුළින් ලෝකෙට මැහෙන්න හරි ලස්සනට ආදරය ගැන කතා කරන්න. ජීවිතේට ආදරය ඕනි වගේම අපිට හදවතක් තියලා තියෙනවා ආදරය කරන්න. මේ සුන්දර රාත්‍රිය අපේ ආදරේ තව තවත් වැඩි කරගන්න අපි උපයෝගී කරගමු. එන්න මේ පැත්තට ලැස්සි වෙන්නේ අදත් සුපුරුදු පරිදි ඩ්‍රීම් නයිට් මෙලෙසින් ආරම්භ කරන්න.
1: කාලය කොච්චර වේගෙන් ගත වෙලා ගියත් හසිත, ආදරය කියන්නේ අපි හෙමින් හරි ලස්සන්ට විඳින්න ඕන දෙයක්. කාලය කොච්චර ගත වුණත් කමන්නේ, අපි ආදරය ගැන ආදරෙන් කතා කරමු. අදත් ආදරය ගැන පුරුදු විදිහටම ආදරෙන් කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. කතා කරන්න පුළුවන් 0112 510 510. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.

0: රඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුව බර අඟහරුවාදා
2: ආසාත්මිකතාව සමාරක් වලට පෙන්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොන්ඩකට ඔයිල් උරා ගන්න නෑ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදල පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ප්‍රකට බිලියනපතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
8: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
7: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් මුලින් හදලා තියෙන වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනව වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
8: රිදෙනවා.
7: අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
5: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්
5: Travel with Supreme.
4: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න.
9: 89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio ලොතරැයි ලොව රජ කිරුල කියපු ගමම්ම හසිත අපිට මතක් වෙන්නේ එකම එක කෙනෙක් විතරයි.
2: එකම එක කෙනයි. දශක ගණනාවක් තිස්සේ අපිට මේ අවස්ථාව මෙයා ලබලා දීලා තියෙනවා. ඉතින් ලොතරැයි ලොව රජ කිරුල කියපු ගම අපිට මතක් වෙන්නේ මහජන සම්පත ලොතරැයිය.
1: ඔව් මහජන සම්පත ගැන කතා කරනකොට හසිත කතා නොකර බැරි තව සම්පතක් තියෙනවා. ඒ තමයි අද වියදමට ගැළපෙන අද සම්පත ලොතරැය කියලා. කියන්නේ මොකද හරි විශේෂ කාරණාවක් තියෙනවා. දැන් සුප්‍රීම් රේඩියෝ නිරන්තරයෙන් අහන කෙනෙක් නම් මේ වෙනකොට මේ කාරණාව මොකක්ද කියලා දන්නව හසිත.
2: අපි දන්න අයටත් ආයෙ මතක් වෙන්න මේ කාරණාව ගැන කියමු.
1: අනිවාර්යයෙන්ම දැන් ගොන්න මේ මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් අංක 4 ගැළපීමෙන් අද සම්පත ජයග්‍රාහකයින් තෝරගනු ලබනවා. ඉතින් හරි විශේෂ කාරණාවක්. ඉංග්‍රීසි අක්ෂරයට සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගි දැන් අද සම්පත ලොතරැයියෙන් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගි අද සම්පත ලොතරැයි හරහා දිනා ගන්න ඔයාට අවස්ථාව තියෙනවා.
2: අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඕන්න අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට ගැළපෙනවා අද සම්පත ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඉතින් ඔයාගේ හීනෙකින් එක හැබේ කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඒක මම මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. හොඳට මතක තියාගන්න ජාතික ලොතරැයි මණ්ඩලය.

0: මම පොඩි වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්න බලන්න.
0: ඔයා යක්කුන්ට බයයිද?
1: සාමාන්‍යයෙන් හිතේ පොඩි චකිතයක් තියෙනවා ඔය මාතෘකාව ගැන. නමුත් හිත ගේනවා ඉතින් විශ්වාස කරන්න එපා විශ්වාස කරන්න එපා කියලා. අපේ හිත බය කරගන්න උත්සාහ කරන්නේත් අපිමයි. බය නැති කරගන්න පුළුවමනොත් අපිටම තමයි.
0: හරි. මම පුංචි දෙයක් කියන්නද? හැබැයි ගැහණු යක්කුන්ට බය නෑ හසිත. දන්නවද? ඇත්තටම ගැහණු ආස යක්කු වගේ පිරමින්ට. බලන බැල්මෙන් පවා නපුරු පිරමින්ට. පොට බැරිවෙච්ච ගමන් ඇස් රතු කරන් කෑගහන ඒත් තරහ නිවෙච්ච ගමක්. ඔයා මගේ විතරයි කියලා පපුවට තුරුළු කරන් නළලට බර හාදු දෙන පිරමින්ට ගෑනු හරි ලෝබයි හසිත.
1: මේ ලෝකේ සහකාරය හෝ සහකාරිය විදිහට හොයාගන්නේ හමු වෙන්නේ විවිධාකාර මිනිස්සු. විටක බලාපොරොත්තු වෙන කෙනාම අපිට හමු නොවෙන්න පුළුවන්. එකිනෙකා තමන්ගේ කරගන්න කැමති තමන්ටම ආවේණික වුණු තෝරා ගැනීම තුළින් හමු වෙන ආදරණීය කෙනෙක්ව. ආදරේ වුණත් විවිධ හැලහැප්පීම් වලින් තමයි උපනැං වෙන්නේ. යක්කු වගේ පිරිමින්ට දෙවි කෙනෙක් වෙන්නත් ආදරය තුළින් අවස්ථාවක් ලැබේවි. මේ විදිහේ ආදරණීය සැබෑ ආදරය කරන සුන්දර කෙනෙක් හමු වුණාම, ආදරෙන් පපුවට තුරුල් වුණාම, ඔයා මගේ විතරයි මම ආදරේ ඔයාට කියලා කියනකොට මොන යකෙක් වුණත් ඇත්තටම නිවෙන්න පුළුවන්. ඒක තමයි ආදරයට පුළුවන්කමක් තියෙන ලොකුම හාස්කම.

0: Fortuna, Supreme Radio. ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයින් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර, මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජසභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දහවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
7: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
8: FIFA World Cup 2026 තරඟ විස්තර.
10: 2026 FIFA ලෝක ගුසලාන පාපන්දු සැණකෙළියේ ඊයේ රාත්‍රියේ සහ අද පැවැත්වුණු තරඟ කීපයකම ප්‍රතිඵල පෙළක් වෙතයි මේ අවධානය. ඊයේ රාත්‍රී 10:30ට කේ කාණ්ඩයේ යටතේ සොපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් පිටියට පිවිසි පෘතුගාලය සහ කොංගෝ රාජ්‍ය අතර හූස්ටන් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මහා සටන අතිශය තියුණු මුහුණුවරක් ගනිමින් අවසානයේ නිමාවට පත්ුනේ ගෝල 1-1 ලෙස සමතත්වයෙන්. අද අලුයම 1:30ට ඩලස් ක්‍රීඩාංගණයෙන් වාර්තා වුණේ උද්වේගකර තරඟයක ප්‍රතිඵලයක්. එල්කාණ්ඩ යටතේ පැවැත්වුණු එංගලන්ත ක්‍රොයේෂියා මහා ගැටුමෙන් ප්‍රබල ක්‍රීඩා විලාසයක් බියත් කළ එංගලන්තය ක්‍රොයේෂියානු ආරක්ෂක වළලු සම්පූර්ණයෙන්ම බිඳදමමින් ගෝල 4-2 ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. මේ අතර අද අලුයම 4:30ට ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී එල්කාණ්ඩේම තවත් පෙරලියක් සිදු කරමින් පැනමාවට එරෙහිව සටන් වෙදුණු අප්‍රිකාවේ ප්‍රබල ගානාව ගෝල 1-0 ලෙස තරඟයේ පූර්ණ ජයග්‍රහණය තමන් සතු කරගත්තා. එමෙන්ම අද උදෑසන 7:30ට මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී කේ කාණ්ඩයෙන් පැවැත්වුණු මහා සටනෙන් උස්බෙකිස්තානය අන්දමන්ද කරමින් දක්ෂ ප්‍රහාරාත්මක රටාවක නිරත වූ කොලොම්බියාව ගෝල 3-1 වැනි විශිෂ්ට ලකුණු පූර්වක් සමගින් තරඟයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. අද පෙරවරුවේ නිමාවට පත් වූ මේ සුපිරි තරඟවලින් පසුව අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා ලෝක ගුසලාන පිටිය තවත් පෙරලිකාර දිනයක් වනු ඇති. ඒ අනුව අද රාත්‍රියේ 9:30ට ඒකාණ්ඩයේ යටතේ චෙක් ජනරජයේ සහ දකුණු අප්‍රිකාව ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට සියලු කටයුතු සූදානම්. ඉන් අනතුරුව හෙට අලුයම 12:30ට බී කාණ්ඩෙන් ස්විට්සර්ලන්තයේ සහ බොස්නියා හර්සගොවිනා කණ්ඩායම ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී තරඟ වදිනු ලබනවා. අලුයම 3:30ට එම කාණ්ඩයේම සත්කාරක කැනඩාව සහ කටාර් රාජ්‍ය අතර මහා සටන වැන්කූවර්හි BC ප්ලේස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම හෙට උදෑසන 6:30ට නැවතත් ඒකාණ්ඩයේ උණුසුම වැඩි කරමින් සත්කාරක මෙක්සිකෝව සහ දකුණු කොරියාව ගුවඩල් රාජා ක්‍රීඩාංගනයේදී එකිනෙකා අභිවායාමට පිටියට පිවිසීමට නියමිතව තිබෙනවා.
7: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
8: සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 Supreme Radio.
1: අපි වහගෙන ඉන්න අයට ප්‍රසිද්ධ රහසක් ගැන කියන්න යන්නේ මනිෂා. මේ නිධානයක් ගැන තියෙන රහසක්. මේ ධන නිධානය. දැන් ධන නිධානය කියපු ගමන් හැමෝම දන්නවනේ නේද? මොකද්ද මේ කියන්න යන්නේ කියලා?
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ නිධානය තමයි මේක. ධන නිධානය කියලා කියන්නේ. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැයි තුලින් ඔන්න ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේදී කෝටි 12.4% වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටින් බිහි කරන්න මේ ධන නිධාන ලොතරැයි පත තුළින් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාවක් ලැබිලා තියෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි හසිත මතක් කරන්න තවත් විශේෂ කාරණාවක් තියෙනවා. දැන් දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම් මදින ධන නිධාන ලොතරැයි අලෙවිය තුළින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැන, බලන බලන තැන ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදීගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාව හිමිකර ගන්නත් මතක තියාගන්න කියන කාරණාව මතක් කරනවා. එහෙමනම් ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න කියන දේ උනායමත් වතාවක් වාට මතක් කරනවා. මතක තියාගන්න, ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මතකයන් ඔබේ සිතේ තබාගෙන
4: Dream Night Supreme Radio.

ආදරය ගැන කතා කරනකොට ගොඩාක් පැතිකඩයන් තියෙනවා. ආදරය ගැන කතා කරන්න ජීවිතේ ගොඩාක් හැලහැප්පීම් ඇද්දි ගලාගෙන යද්දී මේ ආදරය කියන දේ වෙලාවකට අපිට බෙහෙතක් වෙනවා. ඒ බෙහෙත අපේ ජීවිතේම සුවපත් කරන්න උත්සාහ කරනවා. කෙනෙක් ආදරය වෙනුවෙන් බලාගෙන ඉන්නවා. තවත් කෙනෙක් ආදරේ එපා කියලා ජීවිතේ විඳවමින් ඉන්නවා. ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ආදරයට අපිව සුවපත් කරන්න පුළුවන් වගේම ආදරය තුළින් අපි ජීවිතේ විනාශ කරගන්නත් අපිට පුළුවන්. ඉතින් විනාශ කරගන්නවද ආදරය තුළින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නවද කියලා තීරණය කරන්නේ අපිම තමයි. සුන්දර ආදරය හරි විදිහට විඳින්න නම් ඔයා මොලෙන් ආදරය කියන දේ පාවිච්චි කරන්න ඕනේ. ආදරය කියන දේ කරන්න ඕනේ. ඉතින් ආදරණීය මනසෙක් වෙලා ආදරේ තවත් කෙනෙක්ට පුද කරන්න. එතකොට ආදරණීය හදවතක් ඔයාගේ ජීවිතයටත් ආදරෙන් ලං වේවි. දිගට මහගෙන ඉන්න අපි පළමු හෝරාවේ අවසානයේ මේ විදිහට ඇවිත් ඉන්නේ. දෙවෙනි හෝරාවටත් යන්න ලෑස්තියෙන් තමයි මේ විදිහට අපි ආයෙත් එකතු වුණේ. 0112 510 510 කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න. 0118 893 893ට. ආදරේ විඳින්න, ආදරේ කරන්න, ජීවිතේ ලස්සනට ගත කරන්න. දෙකර මහගෙන ඉන්න මේ Dream Night.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeha tata.
6: The welcome show.
2: අනුග්‍රහය.
7: එන්න

0: ඉංජිනේරුවෙ ක්‍රදිියයට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලෙට්වලින්ම හදර නිසයි මම මෙල්වා RV500 විශ්වාසෙන් නිර්දේශ කරන්න.
1: මෙල්වා එක ලංකාවේ එක අපීම එක
2: 89.1 89.3 Supreme Radio.

0: සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතන

0: ආදරය කියන්නේ අපේ හදවතටම දැනෙන දෙයකටනේ. නිකන් හිතන්නකෝ, දැනෙන දේ රිද්දවන්න පටන් ගත්තොත් අපිව අපේ හදවත කොයි තරම්නම් රිදෙනවද? දන්නවද හසිතා, සමහර වෙලාවල් වලට ආදරය කියන්නේ දැනුන තරමට රිදෙන දෙයකට. තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා. දන්නවද ආදරේ නීතිය රිදුන තරමට දැනෙනවා?
1: ආදරේ නීතිය රිදුණු තරමට ඇත්තටම ගොඩාක් දේවල් අපිට වැඩි වැඩියෙන් දැනෙනවා. වේදනාවක ගිලෙද්දී අපි ගොඩාක් දේවල් තේරුම් ගන්නවා. මේ ජීවිත කතා ඇතුලේ කොයි තරම්නම් දේවල් ගොඩ ගැහිලා තියෙනවද නිතර නිතර මතකයට නැගෙන. අපි තවම කොතනදෝ තැනක හිර වෙලා, අපි තවම දන්නේ නැහැ අපි සිර වෙලා ඉන්න තැන ගැන. කාලේ නැවතුණු තැන තාම මට ගාලු කොටුවක් කියනවා. තාම හෙවණක් නැති අහස යට අලුත් හදවත් අඬනවා. 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් 89යි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
5: Number 20. Number 10. Number 5. Number 1.
3: Saturday. Weekend එක happening කරගන්න.
2: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
6: Oh God.
2: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
7: The Welcome Show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ට බිලියන පතියන් දාන සපත්තු ගත්තුත් එම තමන දල වශයෙන් ලංකාමදරින් ලක්ෂ තුනක් හතරක්ගේ වෙනවා ඊට වැඩිවෙන්න පුළුවන්
9: වෙලාවට ලක්ෂ තුනක් හතරක් වන
1: තමන්ගේ තත්වයට අනුවත් දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙන ඒක හම්මුලින් හදලා තියෙනවෙන්න පුළුවන් කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවෙන්න පුළුවන් නේද කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද
9: වෙන්නේ
1: රිදෙනවා අපිට ඒක විදිහකට ඉන්න බෑ යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා අපේ ජීවිත අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන අපි යන ගමන අඩපණ කරන
3: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
7: The Welcome Show
4: 89.1 89.3 Supreme Radio.

0: අපේ ජීවිතේ ගොඩාක් වියදම් කියන දේවල් තියෙනවානේ මනිෂා. ඉතින් මේ වියදම් කියන දේවල් එදිනදා ජීවිතේදී අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන දේවලුත් තියෙනවා. ඉතින් මේ වියදම් කරද්දී අපිට මේ සල්ලි කියන දේ අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණාවක්නේ.
1: ඔව්.
0: එදිනදා වියදමට අපිට ගැළපෙනම කෙනෙක් ඉන්නවා. ඒ තමයි අද සම්පත. අද සම්පත ඔයාගේ නම් මේ වාසි ඔක්කොම ඔයාට. ඉතින් මේ සල්ලි ඔයාගේ කරගන්න, ඔන්න ඔයාට හැකියාවක් තියෙන අද සම්පත ලොතරැය කරගන්න. මේ අද සම්පත ලොතරැය විශේෂයි. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. ඉතින් මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ අද සම්පත ජයග්‍රහකින්ට ලැබෙන ත්‍යාග රටාව ගැන.
1: හරි.
0: ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔන්න ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
1: ඔව්, ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිවා ලබා ගන්නකොට අනිකුත් සෙසු ත්‍යාගත් එක්ක අද සම්පත ලොතරැයියෙන් උනුවට ත්‍යාග දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැයිය ගැන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ආරාධනා කරනවා. මතක තියාගන්න, ඒ ගමම්ම ජීවිතයේ සිහිනයට වසරව ආශිර්වාදය අරගෙන හැමදාමත් ඔයාගේ ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මතකයන්.

0: දෙවැනි හෝරාව අපි මේ විදිහට කතා කරමින් ඉන්නේ. ලැස්ති වෙන්නේ විශේෂ කාරණාවක් ගැන ඔයාට කියන්න. ඔන්න වගේ පුංචි පැටියෙක් ඉන්නවා නම් අවුරුදු 12න් 15. ඉතින් මේ පුංචි පැටියට කියන්න පොසොන් දිනය වෙනුවෙන් ඔයාට හිතෙන දේ චිත්‍රයට නගන්න කියලා. එතකොට පුංචි පැටියා ලස්සන චිත්‍රයක් අඳි. දැන් අම්මට තාත්තට පුළුවන් පැටියව ඒ වෙනුවෙන් යොමු කරන්න ලස්සන චිත්‍රයක් අඳින්න කියලා. ඉතින් ඔන්න අම්මා තාත්තා විදිහට ඔයාට පුළුවන් ඒ ලස්සන චිත්‍රයේ ෆොටෝ එකක් අපේ WhatsApp එකට එවන්න. ඉතින් අපි ලෑස්ති තෝරා ගන්නා ජයග්‍රාහකින් කිහිප දෙනෙක්ට අනගි අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් මේ අනගි අවස්ථාව ලබා ගන්නම් කරන්න ඕනේ මම ආයෙත් මතක් කරන්නම්. ඔයාගේ අවුරුදු 12න් 15 පුංචි පැටියර කියන්න පොසොන් පොහේ නිමිත්තෙන් යාට හිටතෙන දේ ලස්සනට චිත්‍රයට නගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ පුංචි පැටියාගේ චිත්‍රය ලස්සන ෆොටෝ එකක් ගහලා නම ගම ඒ වගේම මේ හැම විස්තරයක්ම ඇතුළුව අපිට එවන්න. ඉතින් ඒ ලැබෙන අනගිය අවස්ථාව ගැන මනිෂා මේ විදිහට කියයි.
1: ඔව් ඔය විදිහට ඇඳලා ලස්සනට එවන මේ පැත්තට එවනේ චිත්‍රයට ඔන්න ඒ ඔයාගේ පුංචි පැටියත් මේ චිත්‍රය තුලින් ජයග්‍රහකෙක් වුණා නම් අපි සූදානම් වෙලා ඉන්නවා පොඩ්ඩන්ගේ උදෑසනේ සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියෙම අපි පොඩ්ඩන්ගේ උදෑසනින් සජීවීව තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙන. ඉතින් ඒ නිසාම තමයි අපි මේ විදිහට මතක් කරන්නේ ඔයාගේ පුංචි ආදරණීය පැටියට කියන්න පුසන් මාසගෙන ලස්සනට යාට දැනෙන යාට හිතෙන ලස්සන චිත්‍රයක් මේ පැත්තට ඇඳලා එවන්න කියලා එහෙම එව්වොත් ඔයාගේ පුංචි පැටියටත් සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියේ ඉඳලම පොඩ්ඩන්ගේ උදෑසනින් දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: දිගට මහගෙන ඉන්න මේ විශේෂ කාරණාවත් එක්ක අපිට කතා කරන්න තවත් ආදරණීය හොරා කීපයක්ම තියෙනවා. ආදරණීය කතු වෙන්න 89.1 89.3

0: අත්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචිවාලා දන්නවනේ මේ උදා වුනේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචිවාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
2: හරිනේ දැන්? අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: ආ, කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ, සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ඉගෙනන සර්.
6: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සමහර වෙලාවල් තියෙනවා අපේ කාත් කවුරුවත් නැතුව පුතුමාකාර විදිහට අසරණ වෙන මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නොදන්න අපිට. මේ ලෝකේ තියෙන හැම පාටක් ගැනම එකින් එක කියලා දීපු තැනක් තියෙනවා. මම මේ විදිහට කිව්වොත් හසිත සමහර විට ඔයාට මම මේ කියන්නේ මොකක්ද කියලා එකපාරට තේරුම් නොයන්න පුළුවන්. කවුරු අපිත් එක්ක නැති වුණත් අපි දන්නවා අනිවාර්යයෙන්ම ඒ තැන අපිට තියෙනවා වගේම ඒ තැනේ ඉන්න මිනිස්සුන්ගේ ආදරයත් අපිත් එක්ක තියෙනවා කියලා. ඒ තමයි අපි මේ ලෝකෙ වැඩිපුරම ගැවසෙන්න කැමති තැන. අපි මේ ලෝකෙ වැඩිපුරම වෙලාවක් වෙන් කරන්න කැමති තැන. අපි මේ ලෝකෙ වැඩිපුරම ඉන්න කැමති තැන. අපේ පවුල. ඇත්තටම මෙතන තියෙන ආදරය හරිම ප්‍රබලයි හසිතා.
1: ආදරය තුළ විවිධ පැතිකඩයන් තියෙනවා මනිෂා. පෙම්වතෙක් සහ පෙම්වතියක් අතර තිබෙන දේ පමණක්ම නෙවෙයි ආදරය කියලා කියන්නේ. අපේ පවුල, විශේෂයෙන්ම අපේ අම්මයි තාත්තයි. ඒ ආදරය මම විස්තර කරන්නේ කොහොමද? කිසිදු විදියකට සමාන කරන්න බැරි වචන නැති කොට. මේ ලෝකේ අම්මට තාත්තට පවුලෙන් ලැබෙන ඒ උද්‍යෝගය, ධෛර්යය මම නම් හිතන්නේ තවමත් ඒ වෙනුවෙන් කවි ගීත ලියවුනා මදී. ඒ වෙනුවෙන් වචන නැහැ අපිට හරි ආකාරව ඒ දේ විග්‍රහ කරන්නත්, ඒ දේ සමාන කරන්නත්. ඉතින් පවුලෙන් අපිට ලැබෙන දේවල් ගොඩයි. ඉතින් ඒ වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් දේ අපි අදටත් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. අපිට කවදාවත් අම්මට තාත්තට දෙන්න ඕනේ තැන අපි මොන දේ කරත් අපිට දෙන්න බැරි වෙයි. අපි උත්සාහ කරමු එයාලා බලාපොරොත්තු වෙන ජීවිතේ ලං කරලා දෙන්න. ඒ වගේම ආදරණීය පවුලක ආදරණීයත්වය තව තවත් වැඩි කරන්න.

0: ස්ප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුව බර අඟහරුවාදා
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The welcome show.
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude 7ta
6: the welcome show
5: anugrahaya
8: wartha apita wartha kabuna kooti yate nlb tanade tahane lutrayen rupiyal kooti 13.9 ikma u dawanta supiritya galaba dimin rathe sangvardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha tanani dahane biladi gena obat kootipatiye kuwan
9: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
11: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: Dream Night. Night.
2: අනුග්‍රහය.
3: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔන්නනි හෝරාව අපි මෙවිදිර ආරම්භ කරලා තියෙන්නේ. ගත කරන්න තවත් හෝරාවක් තියෙනවා. මේ හෝරාව තුළ ඔයාට කතා කරන්න බැරි වුණු ඕනෑම දෙයක් ගැන අපිත් එක්ක කතා කරන්න පුළුවන්. වගේ ජීවිතය මොනවහරි ප්‍රශ්න තියෙනවා නම් ආදරය ගැන අපිට කියන්න. අපි ලෑස්ති ඒ දේවල් විසඳන්න. සතුටු හිතෙන කාරණාවන් තියෙනවා නම් කියන්න. අපි කැමති ලෝකෙටම ඇහෙන්න ඒ සතුටු හිතෙන කාරණාව පෙතලා දෙන්න. ආදරේ තියෙන්නේ කරන්න, ආදරේ තියෙන්නේ විඳින්න. මේ හෝරාවෙත් ආදරේ විඳින්න, ආදරේ කරන්න එන්න අපිත් එක්ක. 89.1 89.3 අපි වහගෙන ඉන්න දිගටම ඉතින් ඩ්‍රීම් නයිට් ආගෙන ඉන්න කීප දෙනෙක් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ විදිහට. යන්න හදන්නේ මොරටුව පැත්තට. ඔන්න කාංචනා මේ විදිහට අපි වහගෙන ඉන්නවා. ආදරය කරන නිශාන්ත අයියා, ඒ වගේම දුව මනුලිවත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේම එකතු කරගන්න ඕන මේ වෙලාවේ අහගෙන ඉන්න සමීරව එකතු කරන්න ලෑස්ති වෙන්නේ මහනුවරින්. ලස්සන සින්දුවක් අහන්න අපිවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ.
1: එවගේම මේ පැත්තට කතා කර හසිත සඳු සඳු කිව්ව පවුලේ හැමෝමයි එවගේ මේ ආදරය කරන ආදරණීය කෙනාව එකතු කරගෙන හරිම ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම නැති මේ පැත්තට කතා කරා මොරටුවෙන් දැන් අපිට අත ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපි තෝ දෙනව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒත් එක්කම කැස්බෑවට යනවා. කැස්බෑවෙන් ප්‍රදීප් මේ වෙලාව අපි වහගෙන ඉන්නවා. අපිට අත ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ ආදරණීය හදවත් හැම එකක්ම එකතු කරගෙන ඊළඟ සින්දුවට තමයි හසිත යන්න සූදානම් වෙන්නේ. දිකට වහගෙන ඉන්න ඔය මේ අහගෙන ඉන්නේ Supreme Radio Dream Night
2: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගය දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ අපිට කහටගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 Supreme Radio.

0: ජීවිතය කියන්නේ හසිත අපි ඕනම දෙයකට හුරුවන්න හැඩගස්වන තැනකට. දන්නවද, කාලයක් යද්දී මිනිස්සු හැම දෙයකටම හුරු වෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒ හුරු වෙන්න කලින් ඒ දේවල් තිබ්බ විදිහ මතක් වෙද්දී ඒ මිනිස්සු ටික වෙලාවකට ගොළු වෙනවා. මේක හැමෝගෙම ජීවිත කතා ඇතුලේ තියෙන නොකියන කතාවක්.
1: අපි මේ දේවල් වලට හුරු වුණත් මතකයන් අපි කොහොමද මතක් නොවන ගානට හුරු කරගන්නේ? මතක කියන දේවල් අපේ මරණය දක්වාම අපි ජීවිතේ රැඳිලා තියෙනවා. මට හිතෙන විදිහට මරණයෙන් පසුවත් මේ අවකාශයේ කොහේ හරි තැනක ඒ මතක ගබඩා වෙලා තියෙනවා. ඇත්ත, අපි ඒ මතක මතක් වෙන ගානේ ගොළු වෙනවා. සමහර මතක සතුටක් වුණත් ඒ සතුට දැනුනකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ සතුට අපේ ජීවිතේ රායිත් ලැබුණා නම් කියලා. එතකොටත් අපි ගොළු වෙනවා. දුක්බර මතකවලදී කොහොමත් අපි ගොළු වෙනවනේ. ජීවිතේ කාලයක් තිස්සේ තිබුණු දේවල් ආදරෙන් ඔබට ගෙහින් අපිට මතකෙට නැගෙද්දී අදටත් ඒ වේදනාව, ඒ තනිකම අපේ හිතට ගතට තදින්ම දැනෙනවා.

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඉස්සරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with ආශි.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
8: The welcome show.
7: Anugrahaya.
9: Navina taakshanayen niyama barata sarilana ganakam pramana sandahan kara අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
11: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.
11: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: Supreme Radio.

0: දින සති මාස මේ විදිහට ගත වෙමින් යනවා. අපිට කාලය අල්ල ගන්න බෑ. නමුත් අපිට කාලයේ සේයාවෙන්ම මේ විදිහට ජීවිතේ පවත්වාගෙන යන්න වෙලා. තවත් දවසකට හැම දවසකම අපි බලාපොරොත්තු ගොඩනගෙන කරන්නේ. දිනෙන් දින අපි හැකි බමනින් මේ බලාපොරොත්තු සපුර ගන්නවා. නමුත් අපේ ජීවිතයේ වැඩිපුරම තියෙන්නේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු එකින් එක සාර්ථක කරගන්න, ඒ දේව සඵල කරගන්න අපේ වාට ශක්තියක් වෙනවා. ආදරේ නාමයෙන් වාට ශක්තියක් වෙනවා. අපි නැවත හමු වෙමු ලස්සන දවසක ආදරේ පිරුණු හදවතින්ම. අද දවසට අපිට සමුගන්න වෙලාව ලැබිලා ආදරණීය කතාබහක අද දිනේට අවසානය මේ විදිහට සිද්ධ වෙන්නේ.
1: සමුගැනීමක් කියන්නේ ආදරය ගැන කතා කිරීමක අවසානයක් නෙවෙයි. ආදරය කියන්නේ හැමදාම මුළු තප්පරේම අපි කතා කරන්න ඕන දෙයකට. ආයෙත් දවසක ආදරය ගැන ආදරෙන් කතා කරමු. ගිහිල්ලා එන්නක්. එතකන් පරිස්සමින් ඉන්න. සුබ රාත්‍රියක්. මම මනීෂා.
0: මම හසිත.

novijaj ekran, a su novijaj internet. Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රට 89.1 89.3 Supreme Radio

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ත.

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 Supreme Radio. Supreme Radio.